නුබෑකන්තකුන් එවරින් සලාමැ කුරවාන්දේ. අදි ඉබරස් කලාන්ගේ එදුවහුන් නුබෑකමුන් සලාමැ කුරවා මීහැකි. ඉබරස් කලාන්ගේ රහ්ම ලෙව්වි මීහෙකං කශවර බොඩු වෙගෙන්වා නසයිබ ලිබ්මකී හම එයියේ.

හමකශවරුන් තිමන් රස්කලාන්ගේ ආයත්තකායි ෆාළුවගින්වා දලීලතකායගෙන් තිමන් රස්කලාන්ගේ මූසාගෙ ෆානු ෆොනු වීමේ.

0: IKEA presents
1: बात जो रहना है
2: එංහා 441 kHz medium wave 890 MHz FM band
3: දිවෙහි රාජ්‍යයේ අඩු රාජ්‍යයේ කොම්ම හිසාබේ ගහුරිගෙන් වෙස් එවෙස් අගේ දෙකම කණුලා PSM ගේ චැනල්ත ෆෝනු අඩු අහලා බලාලුම ෆසිහ ගොතේ
4: PSM එයා
5: දිවිරාජ්‍යයේ අඩා දීනුගේ අඩු අදි දිවෙහි FM වෙස් අඩු හාල වේන
3: TVM yes TV අදි PSM newsස් බලාලෙමි
4: PSM here
5: iOS අදි Android phone තකුන් download කරවේන
3: PSM here
5: අවහ phone download කරපවා
2: කොම්මේ උමුරක
6: කොම්මේ ෆන්තියක
2: කොම්මේ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 441 kHz medium wave
6: 890 MHz FM band

0: දිවහීන්ගේ අමිල්ලවන්තකං කුරි අරුවාදේ
1: දිවහීන්ගේ උපෙද්දුන් තෙරිකං දක්වාදේ
0: දිවහීන්ගේ මාජීගේ මන්සර්ත සිෆකොද්දේ
1: දිවහීන්ගේ අඩු
0: දිවහිරාජ්‍යයේගේ අඩු
1: එංහා සතර්ස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
0: අඩ්ඩිහනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්

නුබෑකන්තකුන් එවරින් සලාමැ කුරවාන්දේ. අධි ඉබරස් කලාන්ගේ එදුවහුන් නොබෑකමුන් සලාමැ කුරවා මීහැකි. ඉබරස් කලාන්ගේ රහ්මැ ලෙව්වි මීහෙකං කශවර බොඩු වෙගෙන්වා නසයි බිලිබ්මකී හම එයියේ.

0: ළුවෙගෙන් වා හැකිතකායගෙන් වඩාගතුමු. එවරින් එබේ කලුන්නක් කාෆිර වීතී. දෙං අල්ලාහ් එවරින් හලාකු කරවි. හම කෂවරුන් එකලාංගෙයි ගදෆද වන්ත උකූබා ගදෆද වෙගෙන් වා රස්කලාංගෙ.
1: وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ
0: هَمَا كَشَوَرُمْ تِمَنْ رَسْكَلَانْجِ آيَتَّكَاي فَالُ وَيْجِمْوَا دَلِيلِ تَكَايْجِنْ تِمَنْ رَسْكَلَانْجِ مُوسَى گِفَانُ فَنُوْوِيمِهِ.

0: එංහා සතරසයක සාලිස්නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහනුවේ මෙගහට්ස් FM බෑන්ඩ්
1: දිවහිරාජ්‍යයේ අඩු මර්ගඩින් ෆස් ගඩි ෆන්සාසේ මිනිට් විහිසිකුන්තුමි දිවහිරාජ්‍යයකඩු දිවහිරාජ්‍යයක අඩුගේ මිරේ දෙන් කුරේ කුරි ප්‍රෝග්‍රාම් තක බලාලාරි දෙ මේ අවහල්ගුමෙන් ඉංගිරිස් දෙනි හයිචයන් ඉංගිරිස් වන් ඛබර් රාජ්‍ය දුනියම ශම් ෆාකුල වේ ඛබර් දල්ගුමෙන් ඉංගිරිස් පහම් විස්කිනස් දෙන දෙන් මිරේ කි මග්‍රිබ් නමාද ඔගු තුවනි හගඩි සෝවිස් මිනිට් ක තජ්වික් ග හමතකා කු කුඩ කුදින්න ගුරුවාන් කියවන් දස් කුදින් මල්ගුමෙන් කුරේ ගෙන්දා මුස්සෆුන් ෆිලාවල තිබෙෆනේ වඩානවානේ මිරේස් හගඩි තිරිහුග එෆෝ රාජ්‍ය දුනේ මෂොන් ෆාකුලව ખબર තන කයිසල්ගුමෙන් ගෙනස් තේන ඒ හති ජහර් දිවේ බොන් ખબર දෙ මිරේ ගෑ ශාන මාද ඔගුතුවානේ හගඩි 40 එම් මිනිට් ක දල්ගුමෙන් ගේ ප්‍රෝග්‍රෑම් ත කුඩිය දායර සරුකාර ගේලා නා දෙන්න මුන් আদি ඉෂ්ඨාර තවස් කුඩිය දාන අමල ෆරාත ග දෙන්න උමායකුග දෙන් අල්ගුමෙන් ගෙනස් තේන අශිජ් ජහර් දුනේ මෂරම් ෆාකුලව ખબર තක බලාලා තයාරකෝ අල්ගුමෙන් ගෙනස් තේ මුන් ගෙනස් තේ දුනේ ගේ කලි ප්‍රෝග්‍රෑම් ඒ4 ටෙක්නොලොජීගේ තෆාතු කුරේරුන්තකා ගුලේ ගුතුන් එක එක මවුලුමත් ගෙනස්තේ ටෙක්ටෝක්ස් මිරේවිස් අගඩි තිරිහුගේ බොයි නොවැච්චාරගුමෙන් ගෙනස්තේනි අතුගා හිෆයි මිද ආදිත දුව අල්ගුමෙන් ගෙනස්තීම් ප්‍රෝග්‍රාම් දිහෙච්චාර සෝලිහුන්ගේ බගීචා ගෙනස්තන් මොෆෝ දියගඩ තිරීහුන් මිහිතුගේ ලොයි පේති මි ඩ්‍රාමයි වඩානවාන ඒ මියදු එගරගඩි ෆනලයාක අල්ගුමෙන් ගෙනස්තින් ඩ්‍රාමා දෙන් මිරේ මෙති ඒගාර චහායරු මියදු කිනෙ දෙන් හම මිගේ තුරුන් මේ වෝල්ඩ් කප් ෆුට්බෝල මුබාරක් කුරිය දා තෙල්ගුමෙන් ප්‍රී ෂෝවස් ගෙනස් තේන දෙ මිගේ තුරුන් හම මැච් කුරිය දා ගල්ගුමෙන් බාර ජහමායකු ගෙනස් තේන ඉංගලෙන්ඩ ආජෙන්ටීනා බදුල් කුරා මැච් ගේ කුළුන් වගුතු
2: අංගෑදී උගන්නාදී මොනිෆෝයි සිල්වා දිනමුග
3: තෙදුවරිකම්මායකු
2: එකුවරිකමායකු
3: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මෙ ගාතුග දිවහිරාජ්‍යයක අඩු
2: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්
4: ගේ කොම හිසාබේ හොරිගෙන් වෙස් එවෙස් අගේ දෙකොම කනුලා PSM ගේ චැනල්ත ෆෝනු අඩුව හාලා බලාලුම ෆසේහ ගොතේ
5: PSM එය
6: දිවිරාජ්‍යගේ අඩා දීනුගේ අඩු අදි දිවහි FM වෙස් අඩුව හාලා වේනේ
4: TVM Yes TV අදි PSM Newsස් බලාලා වේ
5: PSM එය
6: iOS අදි Android ෆෝන් තකුන් ඩවුන්ලෝඩ් කර වේනේ
4: PSM එය
6: අවහ ෆෝන ඩවුන්ලෝඩ් කරපන්.
7: බෙස්ට් රේඩියෝ ප්‍රෙසෙන්ටර් කොම්පිටිෂන් ග්‍රෑන්ඩ් ෆිනාලේ.
4: ෂහමා,
7: සානි,
4: ෂීන්,
7: නෆා,
4: අදී හුසෙන් රෂීඩ්.
7: මේ බෑවරින් ගෙතරෙන් මී අහුරුගේ ට්‍රෝෆිය උෆ්ලාදානි. කොම් බෑවරේ බා.
4: ග්‍රෑන්ඩ් ෆිනාලේ.
7: ජුලයි 16 වා බුරාස් වයිස් දොහගරේ නුවේ ජහය. ඉන්තිසාර
8: හිම බිහිගේ අලාමැත
9: හුන්වුන්
8: රෝගාජෙහුන්
9: කෙස්සුම්
8: ලෝරැවුන්
9: හමුගා අරක් බිහිත කෙන්නගුම්
8: ආමක බිහිත ෆුරිතම නගානී මූනා කරුග එ ෆෝ මේ මති ಬುರಕಶಿ ಅದುಗ ಅದಿ ಎಫ್ಒ ಫ್ಯಾಗ
9: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿ ಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
10: ಎಮ್ಮೆ ಸೀದಾವೆಗೆಂಬ ತೆದು ಮಗುಗ ಸಾಬೀತುವೆ ಹುರುಮ
11: ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಅಗೀದ ವರುಗದ ಕುರುಮ
10: ದೆದುನಿಯೇಗೆ ಹಳೆಯ ಬಾಚವೆರಿ ಕುರುಮ
11: ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಕಂಕಮ ಗುಳೇಗೊತು ದೀನಿಯ ಇಲ್ಮವೆರಿನ ಸುವ

0: තේසිවි කිරිතුකරුවන් මෙයාර්ගඩින් හාගඩි 29 මිනිට් තේර සිකුන්තු මේ දිවිහිරාජ්‍යය ගඩු දිවිහිරාජ්‍ය ගඩුන් දෙෙන් එම අවහල්ගුම ගෙනස් තේනේ කුඩු දින්න තජවීදග හමතකෑ කුරුවන් කියවන්තස් කුදිනම කුරගෙන්දා මුස්සපුම් ෆිලාවල ප්‍රග්‍රම් ඒ හගඩ තිරියහුක ඒ ල්ගුම ගෙනස් තේනේ රාජ්‍යදනය මශම පාකොලවේ හබරත ඒ හතේ චැහර දිවිහි බහුන් හබර ඒ ල්ගුම ප්‍රග්‍රම්ත කුරිය දෑර් මිරේගේ ඒශානමාදෝගතුගේ බංගයා බංගේතුවා අධි කීර්ත කුරුවන් වෙස් ගෙනස් තේන මිරේගේ ඒශානමාදෝගතුවානි හැක්ගඩි සාලිස් එමිනේට්ක දෙන් ඒශානමා දොගුතුගේ බංගේයා බංගේතුව අධි කීර්ත කුරුවන් ගෙනස්තුම ෆෝ අල්ගුමෙන් සරුකාර්ගේ යොලා නැදනව අමිල පිරාතුග දෙන්නුමා අමිල බැයි ඉෂ්ටහාර්ත ගෙනස් තේන දෙන් ඒ ෆල්ගුමෙන් ගෙනස් තේනේ දුනේ මශුම් ෆාකුලුවේ ખબરදක බලාලා තයාරකු ගෙනස් තේ ප්‍රෝග්‍රෑම් දුනියගේ කලි මේ අර්ගඩින් හගඩි 30 මිනිට් මේ දිවිහෙදා චේගඩු
1: මුස්හෆුන් ෆිලාවලේ بسم اللہ الرحمن الرحیم السلام علیکم ورحمۃ اللہ وبرکاتہ مصطفی فلاول مسلس لاگ پروگرام تا ڈون سلام اندا مہر بے فن مرحبا دنا پروگرام میں بدل کل دی الگن اور می محمد رمیز مصطفی فلاول کے میرے پروگرام کا گنس تے نے سورۃ الجمعہ کے ایبن ایتن فشنگن سورۃ کے 11 ون ایت کے نیلا آدے سورۃ کے نیلا پروگرام بیر و در ورن کی فاطمہ شبینہ فاطمہ ال دی دی ادی فوزیا محمد فلان انگویا دبانی القاری علی وحید عبدالرحمن
2: السلام علیکم ورحمت اللہ وبرکاتہ
3: وعلیکم السلام ورحمت اللہ وبرکاتہ
2: مصحف فلاولگ میدگ می پروگرام گا کیوانی سورۃ الجمعہ فشایگن سورۃ گے ام فہو آیت گن یلا میدگ می فلاول میوانی فستے کا فنساستی من صفحا گا আদি মিফিলাওল মিনিমেনি ফাসসাতেক ফানসাস হাতারুন সফহাই নি প্রোগ্রাম আডওয়াসা হরিহা ফরাতাকুম ফাসসাতেক ফানসাস তিমুন সফহা হুরওয়াগে মিয়াদুগে ফিলাওল আডওয়াসান তিবং এদে এমে ফরাতমা মুদাররিস কিয়াদেনা মিয়াদুগে ফিলাওল আউযু বিল্লাহি মিনাশ শাইতানির রাজীম বিসমিল্লাহির রহমানির রহিম يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم هو الذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويزكيهم يتلو

0: ඒ ප්‍රග්‍රාමකුන් ගින මවලුමාත්තකෙන් එහුන් තෙරෙන ෆෝර්කොත්දිනුවා දිවිරාජය ගඩුම් ගෙනස්තනී අතුගේ රාජ්‍ය
1: රාජ්‍යයක එක කංකොළතවක ආමුන්නන් අමාස්කොන් හිංගා හර කැත්ත කලන්ඩ
0: සර්කාරුගේ එක ඉධාරාතකුන්දේ හෙදිමෙත්තන හෝදානේ පසේහැකු එත්තා
1: ගෙසෙට්ක පානුනිගත ශායකොෆාවා ලියුත අවස් කලියකු
0: ආමු දිරියුණුමුගා කොම්ම මීහකම් බේනු වානේ මොහිම්ම මවලු මාත්තා අදුගේ රාජ්‍ය
1: ආදිත්තය බුරාස් වෙච්ච
0: කොම්ම දුවහෙක හෙඳුනු නුවගඩි පනරෑන්
1: ස්ටූඩියෝයි වගුතු
2: දරිනකි මෑංගල්ලෝ හවල් කොරවාපාවා අමානාතු
3: දරිනකි මෑමෆෑන්ගේ ලුලු ගෙෆිනිිකං
2: එ දරින හියමකු දක්කෑ දිනමකි මෑම්බෆෑන්ගේ සිීම්මාර
3: ඒ හිත්තකුගෙ මාමලාමිලි ඒ හිත්තකුගෙ මාමලාමිලි ඒ හිත්තකුගෙ මාමලාමිලි
4: ස්පති දුවහගේ මෙන්දුරු දේත් ජහායිරු රිපීට් හුකුරදුහගේ රේගනු දිහෙත් ජහායිරු අදි හොන්හිර දුහගේ මෙන්දම් එකෙත් ජහායිරු
5: හිත්තකුගේ මාමලාමිලි
3: ගේ කොම සාබග හරිගෙන් වෙස් එවෙස් අගේ දෙකුම කනුලා පිSMගේ චෙරල්ත ෆෝනු අඩු හලා බලාලුම පසේහ ගොතේ
6: පිSM
0: දිවිරාජ්‍යයගේ අඩා දීනුගේ අඩු අදි දිවහි FMම් වෙස් අඩු හාලවේන
3: TVM YesTV අදි පිSM නිසස් බලාලවෙන්
6: පිSM
0: iOS අදි Android ෆෝන් තකුන් ඩවන්ලෝඩ් කරවේන
3: පිSM
0: අවහ ෆෝන ඩවන්ලෝඩ් කරපා
7: දත්තා කොළන් නොහරේ මේ ගොඩිගයි ශීදේ අහරෙන් කොළන් හොර ලෆාන දත්තා ඉශීදේ
8: හාද අංගලේ හොක්කෝ වර බොඩ ශුක්‍රීය
7: කොද්දෙවේ කුඩකුඩ හෙවකමකුන් එහෙම මීහෙගේ දතුරු අමාම්වෙ උෆාවෙරි වෙදානෙ
9: කොම්මෙ උමුරක
10: කොම්මෙ ෆන්තියක
9: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයගේ අඩු එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව්
10: අඩ්ඩිහනුවේ මෙගහට්ස් FM බේන්ඩ්

0: Munifuhi filvadi, malumat ke khazana musalikode, emme itubar kurve baveriya.
1: Dehirajjege adu.
0: Engha 7 40 9 kilohertz medium wave, 89 megahertz FM band.
2: මේ රෙකෝඩින් හයිකඩ 30 මිනිට් මේ දිවේ රාජ්‍ය කැඩ. එහෙම තරගේ මවුලෝ මාතටක ඉෂාණ මාදෝක තනවා දාන ඉෂාණ මාදෝක තලාණි හයිකඩ 40 මිනිට් ක දෙමිගඩි ගෞරවම කුරිය තාණි හිතයතක මක් ප්‍රෝග්‍රෑම් එක.
3: හිතයතක මගුදා

හොර්මෝන්ස් කන් වල බන්දු කොල්ල මිකුරා මසකතක මී එකම් විසින් උකුර වෙන එකම එකම ගේනාවේ භයංකර බාපදෙන් ඉඟවඩන්න වානේ ආක්‍රමිනියා එකත භයංකර වීරුග ඇමරිකායි මිහාර යුදාන් කොෆමියති හොර්මෝන්ස් කන් වල ඊග මිහාර ඇමරිකායි බේනුම් වාෆදා බ්ලොකේඩෙන් අලාප වානේ කමග ඒ අමාස් කුරවිගෙන් දනි ඊරාන් ෆොරාගෙන් අන්න ආදී ඊරාන දතුර් කුරා බෝර්තක කමෂා එහෙන් කමුන් ඊරාන් ග බන්දර තන් හිසෝර් කුරවිගෙන් දානි කමග ඇමරිකා ග්‍රැස් ඩොනල්ඩ් ට්‍රම්ප් මිහාර මියති විදාලෝ එෆා දෙම් මිකමග කංකම් වෙගෙන් දානේ ගොතකි හොර්මෝස් කන්ඩෝලීගේ මස්සලයාගේ ඊරාණු මස්මිවති දිගු දෙමිගෙන් දා අපද බොඩු හංගුරාමේ කුරන් තයාර වගෙන් කම ගවාතිීවේ දෙෆරාතුග දෙමෙදුග මිසාහත්දුග මිහිංගා කුරි මැතුන් තවග තෙරෙෙන් කංහිංගාන ගොත එංගිගෙන් දානී එතකෙ දුවස් පහුන්කම් වෙස් ඒගෙන් එබදේ කුල්ලියක මිකමග තෙරේග නතිජ නොකුන්නාන ගොත වෙස් පරාතක බයංකො අධි බුණ නේගේ ඒරුග මිකමුග දෙෆරාතුම් වෙස් වර දිගු දෙමිගෙන් දා අපද හමලාතක තයියාරුවමුගේ බදාකමුග පාහග කොරවිගෙන් එහෙන් බේරුගේ භාරතකුන් අමල් කුරවෙන් ජිහෙන ගවමෙන් නූකම් ගවාතීවේ එමසල ඊරානු පරාතුම් මෙහාරමයති අලිප දාලා වරරගලන් හුසාලාප දෙම්මිකමුග අමිරිසේ දීරවානී ඒනවස් අධිවෙස් මිය බයි කංකම් වේ පාහකොරවාාවේයි එමෝ යුග සය කුරවිගේ මිදියයි දෙෆරාතුම් වෙස් අමල් කුරන් එබස්වේ වරගෙන නුක්තාතකගේ මච්චන් එහෙන්කමුන් සාද නුක්තා හිමිනි ගෙම්වා එමෝ යුග හිමිනේ ෆස් වන මාද්දා මි බයන් කොරණී ඇමෙරිකායා ඊරාන අදෙමෙදු හොර්මෝස් කන්ඩෝලීග මස්සලයාග ෆස්තලොස් දෝහග මුද්දත දෙමිගෙන් දානෙ ගොත වකී එබසුමෙග දසුන් අමල් කොරන් එකතුන් අමල් කොරවමුන් දායරුගා ඊරානු කඩාලා ගොතෙක් මතින් ඊරානු ගායම කොප්වා ස්ට්‍රේට් හොරස්කෝ හුරිහා බෝර්තක එවෙස් වද නුගුතුන් එකතු භාවන් ඇමරිකයන් වනි එමෝ යෝග එබස්වගෙන් ගොස්වා අදී ෆස්තලොස් දෝහග මුද්දත පහු දෙන් ඊරාණ ඇමරිකා වාහක දක්කෑගෙන් නිම්ම ගොතෙක් මච්චක්කංකම් වගෙන් දානෙ ගොතන් එකන් හමජිහිගෙන් ගොස්පෝතී එබසුමකං ආදෙමුණු කමග වියස් නාදෙවුණු කමග වියස් ඒ මුද්දතුක තෙරේගේ ඊරාන් දියෙයි එබස් එෆෝ එක්ගතන් අමල් කුරමුන් අදි ටෝල් ෆී ෆද එවෙස් භාවතේගේ ටෙක්සේ හුරස් කුරා වලන්තකුම් වෙස් නගමුන් නුදාකම් වනී ෆාහා කොරවිගෙන් ගොස්ව එහෙන් එකොත ගොව්වා ඇමෙරිකා මසෙක් ෆෙෂී ඕමානා දිමාගුම් අස්සේරි ෆරුම් ඇමෙරිකායින් බේනුම් වාගොත වකිවක උලන්තන් සරහදුන් දතුරු කොද්දාන් එහෙනම් වෙස් දෙන් එඟිවඩන්න වාන ඊරානු බයංකො ෆොවේ ගල් ෆණ්ඩුග සරහද් දැකි ඉන්තිහාය නුරක්කාතෙරි සරහද් දෙකමග වාතීවේ හංගුරාමයාග හාදත දෙමි ඔතුමුන් ඊරානුන් කඩාලා ගොත හිලාෆන් එවෙස් කමෙක් කොග්ගෙන් නොවාන එකමග ආදි ගල් ෆණ්ඩුග එතක සරහත් හොග මයින් තක අදිවෙස් හමලා දෙවෙන පද එතක බෑර් ගන් බෝට් තක නුවත ලෝංච් තක එච්චි රුකුරවා දේ වායරුග නුරක්කාතරි සරහත් දකුම් එබසුම හිලාපත් දතුරු කොද්දාන් ගුලේ කමග වානම ලිබිදාන ගෙල්ලුමැකි එයි වර බලෙන් ජහෙන කම එකමග ඊරාන්ගු පරාතුන් ඒ සිටීග වේ එකන් ඒගොත අලිප් දාල බයන් කොප්වා දෙන් එහෙනමස් ඊරානුම් එකංකම් හුට්ටුවන් ඇමරිකායින් රයරුගානුනි ගොතක කොරමුන්දිය එකංකං හුට්ටුවන් වනී හමද දීප කමෂා එකම් ඊරානුන් කොප්ප වනී එබ්බසුමා එම්මෝයුවා ඇමරිකායින් හිලාහ බොමුන් කමග ඉරවනී වේ එකං ගොත බයන් කොරබාෆා අදි ගෑග සොයකුරවුණු පහුන් ගෑගනක ෆස්තලොස් එත ෆහරකු ඇමරිකායින් එබ්බසුමා හිලාහන් අමද කොප්ප වාකම ගොස් ඉරවනී වේ බයන් කොරබාෆා එකතුන් දෙම් බයි කංකම් ෆාහ කොරබමුන් එනා ඒ සිටීග බයන් කොරබාෆේ ලුබ්නානා දෙකොළත් දෙමුන්දිය ක්කාතෙරි හමදාතන් හුට්ටාලන් අද ලුබ්නානුග බිමුන් යහුදී සිෆෑන් ෆෑබම්වෙ

0: ඒ ම යෝග එබස් වානයකමග එහනම ඇමරිකායින්ගේ එබස් කමක බාරවලමෙන් නැතිකංකම සම ස්ටයිල් බේනුම් වාන පද ගොතක හම කුරිය ගෙන්දන් හුළුවාලයාගෙන් නොත දූදීගෙන් නොත අද එකම එබාරුන්දීගෙන් කුරිය දාකමග ඉරවනී වේ සිටීග එකන් එකුත බයංකොර බහදෙන් එගොඩන්නවානේ මිහර මසල හුණුවගෙන් ගොස් මෙති ඊරන්ගේ පාලිමෙන්ටුම් වකිගතෙන් හොර්මෝස් කන්ඩෝලික් මසවයා ගාමිල්දිය නිම්ම මිහාරු මසක ෆරා එකන් එකුත ඉවදාන් වෙස් කොෆා ඒ හොර්මෝස් කන්ඩෝලික ඊරානුගේ තනෙක්කමග මිහාරු ඊරානුගේ පාලිමෙන්ටු මිහාරු මෙති ගෑගෙනකෙන් හම නිම්මාෆා එකතුන් ඊරානුගේ පාලිමෙන්ටුගේ සීනිය නොත ඉස් මෙම්බර එකමගවා ඉබ්‍රහම් අසීසි මිකමා ගුල එකතුන් බයංකොරබා වේ හොර්මෝස් කන්ඩෝලික මච්ච දෙන් හිඟානී ඊරානුගේ මිනිවන්කම සියාදගේ බාරු කමග එහෙන් එබ්බෙස් ගවමකී ඒ එතනා දෙෙන් බෙහෙන්ජෙහෙන ගවම නුන් කමශා ඊරානු සලාමිකම රක්කාතරිකම් ෆෝර කොද්දේ ගොතේගේ මතින් එසරහදදුන් දතුරුකොත් දියුන් ඒදෙන් කුරන් ජෙහෙන කමක්කමග මිහාර ඊරානුගේ පාලිමටු නිම්මාකමග වේ අසීසි එකන් එකොත බයංකොරබාහ දෙෙන් අධි මිකමග බරන් හිනියන්නෙන් ජෙහේ භාවතුගේ වාහකෙන් වෙස් වේ ඇමරිකා ගැස් ඩොන ට්‍රම්ප් දක්කවාහා විදාල ෆෝනී හොර්මෝස් කන්ඩෝලින් දතරුකොද්දා ඔලොන්තකුම් දෙන් ටෝල් ෆී නගානී ඇමරිකායින් කමුග ඇමරිකායින් හුද්දදීගෙන් ඇමරිකායින් බේනුම්වා ගොත දතරුකෝ දාන් ජෙහෙන කමශා හුරිහා බෝර්තක වෙස් ඔන්නානි දෙෙන් එකොතන් අමදුන් කුරුන් කමග ට්‍රම්ප් වේ බයංකොරවාවා අදී බෝටුග වාකොම් මුදලුග ගෑගනක අගුග විහි ඉන්සත්ත ඇමරිකායින් ටෝල් ෆීගේ ගොතුග නගානකම වෙස් ට්‍රම්ප් වේ බයංකොරවාව දෙ මී වරන් හෙබ්වාකම ගොතුග මිකංකම් පාහකුරේගෙන් ගොස්ස වනී මිකම මදාමැක් කොරමුන් ඊරාන්ගේ මිකම මදාමැක් කොරවමුන් ඊරාන්ගේ ෆොරින් මිනිස්ටර් අබ්බාස් අරක්චි බයංකොරවාව වේ ඇමරිකායින් ගොංගොතකත්තෝ විහි ඉන්සත්ත ටෝල්ෆී නගානි උළන්තකුන් උළන්තකවා මුදලා අදි තකතිීගේ අගුන් ඒ කිහිනෙක් කර වෙන මෙත්තෝ බයංකොරවම් එන ස්වාල් කොරවාහ වේ ඊරාන්ග පරාතුන් මා කුඩාදක ෆිය නගම් පෙරුන් ඒදෙන් බොඩු මස්සලයක වගේ මුොලි දුනියගේ එකකන් හිලිගෙන් ගොස් වාකමග එහනම්ස් ඇමරිකායින් මා බොඩු අදකුම් විහි ඉන්සත්ත හිමනේ මෙවරුන් විබුණා ටෝල්ෆී නගන් ඇමරිකා ගෙරෙස් ඩොන ට්‍රම්ප් නිම්මවුම් ඒ කොම්පද ඉන්සාහපෙත්තව එන වේ ස්වාල් කොරවා අදි ඊරානුම් ෆී නගම් ෆෙරුන්ගේ මස්සලයක හදාපු වායරුග ඇමරිකායින් කොරම් මෙවලනී මී කොංකමෙත්තව සුදාලුවේ න වේ ස්වාල් කොරවාාව එහනමස් ඊරානුම් ටෝල් ෆියෙන් එච්ච නගාකමග වානම නගමුන් දී වෙසදි නගානී වෙස්මා ඉන්සාෆෙරි ගොතක කමග වේ අබ්බස් අරක්චියය එකන් එගොතා බයාන් කොරවාාෆා.
1: ඇමරිකා ඊරානුගේ මේ මස්සල හුණු එපවායරු මිහාරු ඊරානුගේ එතෙරේගේ තන්තර ඇමරිකායින් හමලා දී අදි රද්දුග ඊරානුම් වෙස්වනී ගෞ්ගේ ගමුතක්ග හදාපාවා ඇමරිකාගේ අස්කරී මරුකස්තක හමලා දීප දෙපරතක දෙමතුග මිහාරු මේ බදල්කුරවේ හමලාතක බලායරු මි සරහද්දුගේ නුව ඉතුරු ගෞත මිකමුගේ තෙරය වදෆානුකමගේ කියවරගේ පුරසතෙන් වෙත්ත.
0: ඇමරිකායින් කම ෆා කොරවගෙන් ගොස් සෝතී මෙහුණුවගෙන් දිය වගතුගේ තෙරේග වර්ග දහමලාත ඉස්වදී පවා ගෞමග ගොතුග ඊරානුගේ චාභහර බන්දරන් අදි බුෂහෙරන් අදි බඳර අබ්බාසන් අදි හුරමුස් ගාන්නන් එකොත ගොස් උතුරුම් මශදා ගාතුග වා සරහද තක සමඟ දී පවාකමග වේද මීගෙන් මේ අමාස් කොප මෙවනි කොංකමෙත්ත බලයාරුග හගිකත බලාකමග වානම ඊරානගේ ඉක්සෝදි ඕනි ගණක් බොඩ හමලාතන් අමාස් කොප්ෆමිය ඔතී මේ වරන් නේදවේ කමිකම් ගවාතීවේ ඊරානුම් මෙහාර මෙයොතී ඊරානුම සෙපදැන් අමල කුරන් ජිහි ජහාතෙක් අමල කුරාණකමගේ ඉංජාරයක වර වරගොද හමලාතන් මෙහාරුම් කොයතශා බහරයෙන් අධි ගතර වෙස් දීපා අධි උරුදුන්න වෙස් වේ වෑග හමලාතත් දීපා ඊරානුගේ බෙලිස්ටික් මිසයිල් තකුම් දැ මේගත මේකම් මිහිඟම ගන්න ඒරුග පහකරෙන් බදේ ඊරානු මිහාර මිදින් හමලාත හුට්ටු මට්ටක ඇමරිකාගේ පරාතුම් වේ ගෑගනක සතේකෙන් හා මිසල් බෙට්‍රී වෑග තෙරේග ඊරානුග මිසල්ත ගොබ්වාල් මටක උදුස්සා ලා එන්නම සේෙන් එබෙස් කමක් කාමියාවගෙන් ගොස්වෙන් නුවේ කොයතුක පාහකරවෙන් දි හාම් වර බොඩට සරහත්තන් එක් ගොයාගෙන් අදාගෙන්දා මන්සර්ත හම වීඩියෝ තකුම් වෙස් පෙන්න්නමුම් පෙන්න්නන් එහෙරී අදී බහරයෙන්ගේ ෆිත් ෆිට් ෆලීට දිින් හමලාග වර බොඩති ගෙල්ලුන්ත දීපු වාකං මිහාරවනයගෙන් ගොස් අදි රාඩා සිිටම්ත වෙස් හලාකොේ එතක බෑවර බොඩති ගෙල්ලන්ත ලිබිගෙන් ගොස් වෑරු ඊරානුම් මිහාර මිහමලාදේ ගොතා මෙදස් වරක් බොඩති කම්බොඩ උන්තන්ගේ බොයි ඒයි ඊරානුන් උරුදුන්න අමාස්කො හතර බෙලිස්ටික් මිසයිලුන් හමදා දීපවාකම වේ අදි උරුදුන්ගවා ඇමරිකාගේ වෑග මර්කසකී ඒ ඊරානුගේ මිනාබ් ගහුරි සජරා තොයි බා ස්කූල්ගේ කුඩකුදින්ත මරාල් මට්ටක එතනුම් මිසයිල් උදුස්සාලි තන්කමග ඊරානු ගබූල් කුරාතිවේ එතන අමාස්කො වනි වර වරගදයෙන් හමදාතත් දීපා ඊරාන දිං හමදාග ගෑගනක සතේ ෆස්ටලස් කොඩකුදිින් ඒග තෙරේග අංහෙන් කුදිින් වනී මරවගෙන් ගොස්වා ෆස්සහර දිහාර දෙමතුගේ කොඩකුදිින් මරවගෙන් ගොස් වාර ඒ කීව මරිකයන් කොරිකමත්ත බුණ වේරු එකකමගේ ස්වාල්ග ජවාවක හගීගතුග මස්සුරු බේවේ ෆොලුන් කමගවා මොහමද මරන්දීමෙන් පද බේවේ ෆොලුන් විදාලෙ වනී එකුදින්න කී ඒයි ඊරාන්ග අස්කරියයාගේ තපා දෙකේ බේවේ ෆොලුන්ගේ ආයිලාතක නිස්බේ වාකුදිින් කමග වාතීවේ ආද එකුදිින්ගේ බප්පයින් නුවත මම්මයින් අස්කරියයාගේ හිමනේති එබ්බාරදුන් දේතීවේ එකමගේ බදල් හිෆිමු ගොතුන් කුරිකමෙක්කමුග බෙලවේ කමුග ද මිපද හුරිහාකමකි හංගුරාමයක වර බොට ජරීමමාතක් කමශා හුළන් දුනියගේ මීඩියතකුම් මී නුෆෙන්න්න කමෙක්කමග හදාගෙන් තිබිකමග වස් ඒකමකි ඒ ජරීමමාතක නූකමග නිින්මේ එහෙන් එබෙස් ගොතේ නොන්නානකමග එනාවේ බයන් කොරබවාාපා දෙන් පාහකොරවකින් එබදේ ගතරුගේ අල් උදේ දෙයා බේස වර වර්ගදයෙන් හමල දීපුවේ එතනුගවා ඇමරිකාගේ මතිදාාවවර්ත මරාමත්කර එම බොඩු මරකදුස් මිහර මෙවැනි හදා කොල්ල සෙට්ලයිට මේජ් තකුම් ෆෙන්නම් සෙබහුරි එතන්න ලිබිවා බොඩති ගෙල්දුන්තා විිපද මිකම හිග මුදයාර හමලි සරහදදුග පහරක් ගවම මිකම තෙර එබද බොඩ හගුරාම ෆෙසුන්ගේ බිරු එබෝයිකම ගවස් බෙලවිගින් බදේ ඒද මිහතන ඉංගොඩන්නවානේ පාහකුරේ ෆොවේ තුරුකී විලාත ඇමරිකා ගස්කරි මර්කස් තන් හුරීරු එතන්තම සමන සීදා කොන්නා නුසීදා කොම් බේනු කරමගේ බදාකන් අදී ගල්ප ගමතගවා ජීසිසිී ගමතගවා අස්කරි මර්කොස්ත වෙසම බේනුම් කරමු දාකම් පාහා කුරේගින් බදේ එහෙකමුන් සරහදි ෆෙම්වර්ග හා බොඩු හංගුරාමේ ෆෙෂි ෆොලාාවගෙන් දීමමුගු ෆුරසතු මිකමග තෙරේගේ බොයික්කමශාමී නොරක්කා තෙරි හාතක හම කංකන් හිංගාදාන බකුත එකමග බයන්කොත් තපාත එක කෙනෙදිස්ටුන්ගේ බගෙන්දේ එකමග මච්ච හයාල්ත පාල් කොරමුන් අදී මිහාරුන් ඕමාන්න ඊරාන දෙමතුන් ගුළුන් නගල්කොන් ඔන්නා තිීවේ එගුළුම් වෙ සම එක්කොන් හරාබකෝ හලාකොරන් විලාතු ගමතකුම් මිහාර එමද වදගෙන් ඕමාන වස්වාස් දීගෙන් වර්ගෙනකක්කන් වරගෙනකංකන් කොරන් මසක කොරන් බදාකමුග බෙලිවිගින් වෙසේ බදේ එහෙකමුන් සරහද්දී පෙම්වරුග ඉතුරම් මස්රහ ගෝස් විධාන ගොතන් හම හුරිහාකම වෙස් පෙන්නමුන්දාකමුග ඉගෙන් ගොස් පා මී ඔතිී.
1: ಮಿಕ್ಕಮುಗೆ ತೆರೆಗ ಮೀ ಸರಾದು ಕೆಹೆಂಗ ಅಮತಕ ಬಲಾರು ವರ ಗಿನ ದೋಸ್ತಕ್ಕೆ ಫಹು ಮೀ ಸೂಹಫಾವ ಯಮನು ಅಣಿಕಾವಿಸ್ ಮೇನಿ ಸೌದಿ ಅರಬಿಯಾಯ ಹಮದಾ ದೀಫಾ ದೆನ್ ಮಿಕುರಿಮತಿ ದುಂ ಹುಣು ವಜ್ಜ ನಮ ದುನಿಯಗೆ ತೆಲುಗು ಬಾಜಾರ ಮಿಕಮುಗ ಅಸರು ಕುರಾಣೆ ತೋ ಕಿನೆ ತೋ ಮಿಕಂ ಫೆನ್ ನಮ್ದನಿ
0: ಹೂತಿಂಗ ಫರಾತುಂ ನೋದ ಹೂತಿ ಅನ್ಸಾರು ಲೋಯಿಂಗ ಫರಾತುಂ ಬಯಾಂಕ ಫವೇ ඇමරිකයි මිහාර මි හමලාතදී අමකර මුදාගොත කංගන් කොර මුදාකම ගවානම දුනියගේ තෙලුගේ බාජාර ගත්තය සාහ් නොකරාතය ෆිෆෑග අගු දුවිසත් ඇමරිකා ඩොදරක් ගෙන්දානයකමග දෙන් ඒ වර වර්ගුද ඉංසාරෙන් හගතුගේ දීෆ එවනි දෙන්තිය පාහන් කොර පදෑන් මිහාරදෙන් ගිය දෝස්තක වෙ වේ සෞද අරබියයා යමන දෙමතු කර මුදේ හගුරාම හුට්ටි පන්ුවත මඩු ජහිපය එකමග මච්ච භාවත හල්ල හෝදිිප ඔන්න තායන්නම මිහාරමයති මිදමතු ගසනක මස්රහ විතර හුණවා ගොත් දිමායප මිකන්කන් දිමායගෙන් මේ උලේ ගොත එක්කම්ග මිවනී හොළඟු දුනියගේ මීඩියතකුම් පුරතම හවර ඇරුග හූතී අන්සෝරුන්දයින් පරාතුන් යමනු උදුස්සාද බෙලස්ටික් මිසයිල සෞද අරබියයාගේ අභාගේ වැෑග බන්දරන් අරා එතන බරබොට ගෙල්ලුන්ත කෙල්ලිවි බොඩ ගෝමෙක් ගවා අලිෆාන් රෝවේ මෙපදෑන්කන්කන් හිංගා ගොස් වවාකමග වේ හොළඟු දුනියගේ මීඩියතකුන් රිපෝට් කොෆ එහෙනමස් මිකමග පහතු ගොවා හගේ සබව නුවේ හොළඟ දුනියගේ මීඩියතකුම් බයන් කොද්දීපය එහෙකම මිකම සවාල උපදිගේ මිදනී හොළඟ දුනියගේ මීඩියතකුම් යතුග දුනියග මේ කොරම මිගෙන්දනී මේ කොම්භාවතයගේ නුස්වැරිකමෙත්තෝ දැන් මිකමාමතු තහත් එකක ස්වාත කුරවිගෙන් මිකමගේ ජවාබ එතෙරන් නිවස්ටේක ප්‍රෆෙස මොහමද මරන්දී දෙවී විදාලු වනී එම ෆොර්තම කං හිඟාගෙන් දියකුතක යමන්ගේ සන්නාගේ වෑග බන්දර මතින්දා පෝටකුම් වර වරගදය බොංගලී කමුග දෙන් ඒ බොංගලි කොම්බ එකමෙන් ආදී හුළඟ දුනියගේ මීඩියා තකුම් ගෙනස් දීපේවිස් නොවේ ගොවුන්තක ගොවිකම බයංකොත් දීපෝති දෙන් මිකමුග සෞදි අරබිය තුහමත කොෆවේ යමන්ගේ පරාතුම් එහෙන් නමස් සෞදිග පරාතුම් බයංකොෆවේ එකන් කොෆවනී සෞදිග පරාතුම් නූංකමශා එහෙන් නමවෙස් එහමදායකි යමනුග බැන ලගවාමි ගොතුන් ගබුදු කොරා සරකාරුග හිමනේ තපාතයක අස්කරී භාර්තකුන් දීපවා හමදයකමගොද එහෙන්නවස් මිහාර්මයති මිමස්සලයාග අවට්ටරි දෙගවුම් කමගවා සෞදි අරබිය යමනාදෙමෙද මිහාර වරබඩ කියාල් තපාතුවේ නුරුහුන් උපෙදි මස්රහු හුණුවාග දිමායවා ද මී මිකංකම් මේ හිඟෑගෙන් ඔලේ ගොතකී දෙෙන් අදී එගෙන් ගොස්ස වේ පහුන් එගුණ කමය ගොතුග යමන්ග සන්නාග වෑග බඳර ජස්සංයා ඊරාන්ග මතින්දා බෝට ජෙසිය නුදිනු මට්ටකා බොංග ಹಿಂಗಳಿ ಕಮಗ ಎಂಗಿಗೆ ಗೊಸ್ರವೆ ದೆಂಗ್ ಎ ಮತಿಂದ ಒಟುಗ ಎಯಿ ಕೊಂಕಮಕ ಗುಳುಂ ಹುರಿ ಬೋಡತ್ತ ಬಲ್ಯಾರು ಎಯಿ ಇರಾನ್ ಗುಸೈಮ್ ಅಲಿಯಾತುಲ್ಲ ಹಾಮನಾಯಿ ಫಸ್ಟ್ ದಾನ್ಲುಂ ರಶ್ಮಿಯಾತುಗ ಬ್ಯಾರಿ ವೆ ವಡಾಗತ್ತು ಮಟ್ಟಕ ಯಮನ್ಗ ಫರಾತುಂ ದಿಯ ವಾಫ್ತುಗ ಬೇಫುಳುಂ ಎಂಬುರಿ ಆಹ್ ಮತಿಂದ ಬೋಟ್ ಕಮಗ ವಣಿ ಅದಿ ತಫಾತ್ ಏಕೇಕಿ ಬಲಿತಕ ಫರವಾ ಕೊರಂ ದಿಯ ಇತಕೆ ಬ್ಯಾರ ಆಮ್ ರೈಯಿ ತುಂ ಬುಣವೆಗುತ್ತುಂ ದುಸತ್ತಂ ಹಾ ಮೀಹುಂ ವೆಸ್ ಗೆನವುಂಗ ಮಸಕ್ಕೆ ಕುರೆವೆ ಮತಿಂದ ಬೋಟ್ ಕಮಗ ಫಾಹ ಕುರೆ ಇಂಗೋಸ್ವತಿ ಯಮನ ಯಮನಾದಿ ಕೊಳ ಬ್ಲೊಕೇಡ್ ಒಳ ಬಂದು ಕೊಲ್ಲ ಫೋತುಮುಂ ಆಮ ರೈಯಿ ತುಂ ಗಮುಂ ಬೇರ ಗೋಸ್ಕೆಂ ಬೇಸ್ವರ ವಾಕುರುಮ ಏಕಂಕಂ ವೆಸ್ವನಿ ವರಬಡ ಹುಟ್ಟಿ ಎಂಗೋಸ್ವ ದೆನ್ ಮಿಕಮುಗ ಯಮನ್ ವನಿ ವರಬಡ ರುಳಿ ಆಸ್ವ ಎಂಕಮ್ ಯಮನ್ಗ ಇಸ್ ಬೇಫುಳೆ ಕಮಗ ವಾ ಮೊಹಮ್ಮದ್ ಅಲ್ ಬುಹೈತಿ ಮಿಕಮಾಗುಳೆ ತುಂ ವಾಹದಕ್ಕಮ ಏನಾ ಭಯಂಕರ ವಾಫುವೆ ಏನಾ ಮಿಕಮುಗ ಹುರಿಹಾ ಇಲ್ಸಾಮ್ ಇಂಗ್ ಅಳುವಾಣಿ ಅವಟ್ಟರಿ ಸೌದಿಗೆ ಬೋಲುಗ ಕಮ ದೆನ್ ಎನ್ನಮ ಎಸ್ ಮೀ ಅದಿ ಸಾಬಿತು ವಿಫೋ ಇಕ್ಕಮೆ ವಿಷ್ಣು ಮಿದೆ ಮೆದುಗು ಮಿಹಾರ್ ಮಾಸ್ಟರ್ ಮಿಹಾ ಹಿಸಾಬ ಹೂಣುವಗೆ ಗೊಸ್ ವಾರುಗ ಮಿಕಮಗ ಬಿರು ಉಫೆದಿ ಫ ಮಿಯೋತಿ ಬಾಬುಲ್ ಮಂದ ಕಂಡೋಳಿ ಅಣಕ ಯಮನ್ಗ ಹುಸಿ ಅನ್ಸೋರು ನಂಗೆ ಫರಾತು ಬಂದು ಕೊಲ್ಲ ಮಸಕ್ಕೆ ಕೊಫ್ಫ ಅಂತೀವೆ ಏಯ್ ಕುರಿಮೆಸ್ವೆ ಏಕಂಗ್ ಇಗುತ ಕೊಫ್ಫ ಬೆಲಿಸ್ಟಿಕ್ ಮಿಸೈಲ್ ತ ಕುಂಹಮ ಅದಿ ಇಗುತ ಏಕಂ ಕೊಫಿ ಕಮ್ಗ ವಾ ನಮ್ ಸುವೆಸ್ ಕೆನಲ ಕಿ ಏದೆಂಬೇನು ನೆತ್ ತನಕ ಇಗುತುಗ ಫಾಹ ಕೊರಿವಿಗೆ ದಾನೆ ಅದಿ ಮಿಬುಣ ಅದೇ ಚೋಕ್ ಪಾಯಿಂಟ್ ಮಿಬುಣ ರೆಸಿಸ್ಟೆನ್ಸ್ ಫ್ರಂಟ್ ಮತ ಮುಖಾವಮಾಗಿ ಫರಾತು ಕೊಂಟೋದು ಕುರಂ ಫಶಾಫಿ ಕಮ್ಗ ವಾ ನಮ ಈರಾನ ದಿವಿಗೆ ದಾನೆ ಗದಕಮಿಗೆ ಗೊತುಗ ಏಕಂಕಂ ಫಾಹ ಕೊರಿವಿಗೆ ಮಿದನಿ ಏಕಂ ವರ ಬೊಡ ಫಾಹ ಕುರೆಂಗೆ ಬದೇ ಸರಹದ್ದಿ ಫೆಂಬರುಗ ಎತಕ್ಕೆ ಬ್ಯಾರು ಮಸಲ್ತ ಫೆಶಿಗೆಂದ ಯಾರುಗ ತೇವ ಎಕ್ಸ್ಪೋರ್ಟ್ ಕುರ್ಮ ಬುರುವಾರಾಗೆ ಗೊಸ್ ದುನಿಯೆಗೆ ಬಾಜಾರುಗ ತೆಲುಗೆ ಆಗು ಇಂತಿಹಾಯ ಬೊಡುವಿಗೆ ಗಾದಾನೆ ಕಂ
1: ದೆನ್ ಅಮೆರಿಕಾಗೆ ಸೆನೆಟರ್ ಲಿನ್ಸಿ ಗ್ರಹಂ ಕುಲ್ಲಿಗೊತ್ತಕ ನ್ಯಾವ ಮಾಗುಳಿಗೆ ಇರಾನ್ಗೆ ಮೀಡಿಯಾ ತಕೊಂಬಣಿ ಮಿಕಮುಗ ಉಫಾಫಾಳು ಕೊಫ್ಫ ಮಿ ಮಸ್ಸಲ ಮೀ ಅಮೆರಿಕಾದ ಇರಾನುಗೆ ದೆಮೆದುಗ ಮಿಹಾರು ಮೆ ಮಸ್ರ ಇತರ ಹೂಣುವೆಗೆಂದಾಣೆ ಕಮೆ ಗೊತ್ತುಗ ಬೆಲೆವೆದ್ದು
0: ಅಮೆರಿಕಾಗೆ ಸೆನೆಟರ್ ಲಿನ್ಸಿ ಗ್ರಹಂ ವಣಿ ಯುಕ್ರೇನ ಕೊರವಿ ಕುಲ್ಲಿದ ತುರುಫುಳ ಕಫ ಅಮೆರಿಕಾ ಹಾಂ ವಡಾಗೆಂತ ನಾ ಕುಲ್ಲಿಗೊತ್ತಕ ನ್ಯಾಯಫ ದೆ ಮಿಕಮ್ಗ ತಫಾತ್ ಏಕೀಗ ವಾಹಕದ ದೆಕಿವಿಂಗೆ ಬದೇ ಏಯ್ ಲಿನ್ಸೆ ಗ್ರಹಾಮಕಿಯೇ ಇರಾನ್ಗ ಫರಾತು ಫಾರದ ಏನ ಆಹಾರ ಕೊಲ್ಲಂ ಬೇನು ವಾ ಬೇಫಳ ಗೊತ್ತುಗೋಸ್ ಬೈ ಫರಾತು ಸಿಫಕೋಂ ವರಗಿನ ವಾಹಕತವೇ ಮೀಡಿಯಾ ತವ ಗಿನೆಸ್ವ ದೆನ್ ಮಿಕಮ್ಗ ಎಮ್ಮೆ ಬಡ ಸ್ವಾದು ಫದಿಗೆ ಗೊಸ್ಮ್ಯತಿ ಗ್ರಹಾಂ ಕುಲ್ಲಿಗೊತ್ತಕ ಆಹಾರವಿ ಏಕೀವಿಗೆಂತೋ ಮಿಕಮ್ಗ ಎನ್ ಬಿ ಸಿಗೆ ಫರಾತು ಬೈ ಅಂಕೊಫವೇ ದಿಗ್ಮುದ್ದತಕ ಫರ್ವಾ ಕೊರಂಜೆ ಫದ ಬಲಿ ಬೈಯಂಗೆ ಏನಾಕಿ ಬ್ಯಾಗ ಹುಣ್ಣ ಕಮಗ ದೆ ಮೀಗೆ ಕುರಿ ಹೆಂಗೆ ಫವಾ ಕಮೆಣ್ಣು ಯುಕ್ರೇನ್ ಮಿ ಕುರವಿದ ತುರುಫುಳಕಿ ಮೀ ಯುಕ್ರೇನ್ಗೆ ಡ್ರೋನ್ ಫ್ಯಾಕ್ಟ್ರಿ ಏತಂ ಬಲ್ಲವ ರಷ್ಯಾ ಹಮದ ತದ್ದೇನೆ ಗೊತ್ತ ರೇವು ಮಟ್ಟಕ ಏನ ಕುರವಿ ದತುರ ಗೊತ್ತು ಫಾಹ ಕುರೆ ಫೋತಿ ದೆನ್ ಎ ದತುರು ನಿಮ್ಮ ಫಮ ಕುಲ್ಲಿಯಕ ಗಮಂ ಎಂಬ್ರಿ ಬಡಾಗೆತ್ತನು ನಿಯಾವಿ ಕಮಗ ವಾಣಿ ಏ ಕಮಗ ಅಸು ಸಬವು ಹಿಂಗಿಂಗ್ ಗೊಸ್ಸನ್ ವಾಯರ್ಗು ಮೀ ಕಿಹಿನ ಹಿಂಗಾಗಿ ಒಳೆ ಕಮೆತ್ತೋ ಬುಣವೇರುಗ ಅಮೆರಿಕಾ ರಾಸ್ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ದೆಂ ಏನಾ ದೆಂ ಆಮಕ ಹಾಸರ್ ದಮ್ಮವ ಬೇಫುಳೆ ಗೊತ್ತುಗ ವರಗ್ಗಿನ ಫರಾತ ಕುಂ ಸಿಫಕೋ ಬೈ ನ್ಯೂಸ್ ಮೀಡಿಯಾ ತಕುಂ ಭಯಾಂಕ ಫವೇ ಟ್ರಂಪ್ ದೆಮ್ಮಿ ಕಮಗ ವಿದಾಳ ಫಣಿ ಏನಾಗಿ ಹಸಿಗಂಡುಗ ಎತಿರೇಗ ಎಚ್ಚೆ ಗೋವಾಗಿಂಗ್ ಅವಹಾರವಿ ಕಮಗ ದೆಂ ಎ ಗೋವಿ ಹಸಿಗಂಡುಗ ಎತಿರೇಗ ಕೋಚಿತ್ತು ಗೋವಾ ಗೋವಿ ಅದು ಎಫದೆ ಗೋವಾ ಹಚ್ಚಿತಕ್ಕೆ ಹಸಿಗಂಡುಗ ಎತಿರೇಗ ವಿಧಾನಿತೋ ಬುಳೆ ದೆಂ ತಫಾತ್ ನ್ಯೂಸ್ ಮೀಡಿಯಾ ತಗೊಂಬೆ ವರಂಗ್ ಹಿನಿಯಣ್ಣ ಮೇರಮ್ಕೊಂ ಸುವಾಲ್ ತಕ್ಕೊಫ ದೆ ಮಿಕಮಾ ಗುಳೆಗ ತುಂ ಎನ್ ಬಿ ಸಿಗೆ ಫರಾತು ಭಯಾಂಕೊಫವೇ ಎಬುಣ ಗೋವಿಂಗ್ ಹಸಿಗಂಡುಗ ತೆರೆಯಗ ಗೋವಿ ಕಮಗ ವಾ ಕಮಗ ವಾಣಂ ಏಯ್ ಲೇದವ್ರು ಕೂಡ ಹೊಳಿಯೇ ಫಳಾಗೆಂದಿ ಉನ್ನತ ಹಲಾಕುಮ್ ಸಾಬು ದಿಬುಣು ಗೆಲ್ಲುಮಕ ಗುಳಿಗಿಂಗ್ ಏನ ಅವಹಾರವಿ ಕಮಗ ದೆನ್ ಗ್ರಹಮ ಬಲಾರು ತಿಯ ಫಾಹ ಕೊರೆ ಫದಂಗ್ ಈರಾನು ವರ ರುಳಿಯಣ್ಣ ಮೀಹೆಗೆ ಗೊತ್ತುಗೆ ಏನ ಫಾಹ ಕೊರೆ ಫಮಿ ಒಣ್ಣನಿ ಏಯ್ ಈರಾನ ದಿಕ್ಕೊಳ ಮಿದಿಯ ಫೆಬ್ರವರಿ ಮೊಹಗ ಅಶಾಯಿಸ್ವನ ಅದು ಹಮಲದಿ ಹಂಗುರಾಮ್ ಫಶಾಗತ್ ಮಟ್ಟ ಕಾವಿಸ್ ಏನ ವಣಿ ವರಂಗ್ ಇಸ್ ಮೇಸ್ತಿರಿಗೆ ರೋಲ್ ಅದ ಕುರುಬ್ಬಾಫ ಅದು ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ವರ ಬಡತಿ ಫಿತ್ತುಂತ ಕುರಿ ಮತ್ತು ಕುರಬ್ಬಾ ಹಂಗುರಾಮಯ ಇಬ್ಬರು ದೆವ್ವ ಬೇಹುಳೆ ಗೊತ್ತುಗು ಫಾಹ ಕೊರೆ ವಣಿ ಅದಿ ಹಜ್ಜಾ ಅದಿ ಕೂಡ ನೀಕುಲಿ ಹಮಲ ದೇ ಕುರಿಂಗ ವಾಲ್ಯವಿ ಬೇಹುಳೆ ಗೊತ್ತಸ್ ಗೃಹಂ ವಣಿ ಫಾಹ ಕೊರೆ ಫ ಹೆಂಕಮು ಮೆದುರಿ ಮತಿ ಮಿಹಿಂಗ ಮುಂದ ಮಿ ಬೋಡು ಮಸಲೆ ಆಗ ನೋತ ಹಂಗುರಾಮಯಾಗ ಮಸಲೆ ಆಗ ಎಮ್ಮೆ ಏಕಂಕಂ ಫೆಟ್ಟೂಮ್ಗೆ ಎಮ್ಮೆ ಇಸ್ ಮೇಸ್ತಿರಿಗೆ ಗೊತ್ತುಗ ಫಾಹ ಕೊರೆ ಫ ಗೃಹಂ ಕುಲ್ಲಿ ಗೊತ್ತ ಆಹಾರ ಗೊಸ್ವಾತೀವೇ ಏಕಮಾ ಇರಾನ್ಗ ಮೀಡಿಯಾ ತಕುಂ ವಣಿ ವರಂ ಹಿಂಗಮ ಜಿಹುಮಾಯಕ ಬಸ್ ತಗ್ಗೆನೆಸ್ ಫೆಹೆ ನಮಸ್ ಇರಾನ್ಗೆ ಬಸ್ ಒಫಿಷಲ್ ಆಕು ಸರ್ಕಾರ ಫರಾತು ಇಫದ್ ಬಸ್ ತಗ್ಗೆನೆಸ್ ಬಸ್ ಭಯಾಂತಕ್ಕೆ ದೀಫ್ ಎಣ್ಣುವೆ ದೆನ್ ಹಾಮನಾಯಿ ಒಳಫುಳದುಮ್ಗೆ ರಶ್ಮಿಯಾತು ತೆರೆಗ ರೈತುಂಗೆ ಎವೆ ಗೋವಾಫುವೇ ಮಿಫದ ಹಂಗುರಾಮ ಕುರುಮ ಜಿಮ್ಮಾ ವಾಹಮ ಹುರಿಹಾ ಫರಾತಗೆ ಕಿವೆಂ ಬದಲ್ ಹೀಫುಮ ಎಹೆಂ ಕಂ ಮೀ ಮೀಗೆ ಮೀಗೆ ಕಮಿ ಕಮ್ಗಸ್ ವೆಗೆಂ ಫಹರ್ಗ ವೆಗೆಂ ಹಿಂಗಾದಾನೆ ಕಂ ಬೆಲಿವಿಗೆ ದಯಾರ್ಗ ಮಶರ್ ಜೋಜ್ ಗೆಲವೇ ಮಿಕ ಮಾ ಗುಳೆ ಗುತುಂ ವಾಹಕ ದಕ್ಕಂ ಬಯಾಂ ಕೊರು ವಾಫುವೇ ಗ್ರಹ ಮವಹಾರ ಕೊಲ್ಲ ವಣಿ ಏ ಇಸ್ರಾಯೇಲ್ ಗು ಮೋಸಾಡುಂ ಕಮುಗ ದೆಂ ಏನಾ ಮಿಕಮ ಏನೇ ಫೆಂಡ ಸಭಾವೆ ಬಯಾಂ ಕೊರಬಂ ವಿದಾಳ ವಣಿ ಮೀ ಅಮೆರಿಕಾ ಗರಸ್ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಮೋಸಾಡುಂ ದೇ ಇಂಜಾರಗೆ ಗೊತ್ತು ಕಮುಗ ಇಸ್ರಾಯೇಲ್ ಬುನಾಗ ನಹದಾ ಕಮುಗ ವಾಣಮ ಇಸ್ರಾಯೇಲ್ ಕಿತಮ್ಮೆ ಗ್ಯಾಪ್ ಬೇಫುಳಕು ಹಮಲದಿ ಅವಹಾರ ಕೊಲ್ಲಂ ಇಸ್ರಾಯೇಲ್ ಫಸ್ಟ್ ನು ಜಿಹೇನೆ ಕಮುಗ ಇಂಜಾರ್ ರೈಸ್ ಟ್ರಂಪ್ ಅಮ್ಮಿ ಗೊತ್ತು ದೆವ್ವಿ ಕಮುಗ ವೇ ಮಶೂರ್ ಅನಲಿಸ್ಟ್ ಜೋರ್ಜ್ ಗೆಲೋವೇ ಏನಾಗೆ ಅನಲಿಸಿಸ್ ಗ ಏಕಂ ಎಗೊತ ಬಯಾಂ ಕೊಡು ವಾಫಾ
1: ಅದಾದ ಬರಬಳ ಶುಕ್ರ ಅಂಗತವರ ಮುಹಿಮ್ಮು ಮೌಲು ಮತ್ತಕ್ಕೆ ಹಿಸಕುಲು ದೆಬ್ಬ ಹಾಸಕು ಅಮೆರಿಕಾದ ಇರಾನುಗೆ ಮಿ ಸರಹದ್ದುಗೆ ಮಸ್ರಹುಗ ಮಿಹಾರ್ ಹುಣು ಎಂಗೋಸ್ ಕಂಹಿಂಗ ಗೊತ್ತಾಗುಳೆ ಗೊತ್ತು ತಸೀಲಿ ಮೌಲು ಮತ್ತಕ್ಕೆ ಹಿಸಕುಲು ದೆಬ್ಬ ಬರಬಳ ಶುಕ್ರ ಅಂಗತು ಅದೇ ದುನಿಯಾ ಕಳಿಗೆ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಾಳ್ಮೆ ಮಿ ಬಲಾದಿ ಅಮೆರಿಕಾ ಎಂ ಬೇಣುವ ಮಗ್ಸದ್ ಹಾಸಿಲ್ ನುವಾಣಕಮ ಇರಾನು ಬುಣು ಮಿ ಮೌಲು ಅದ್ದೆ ಮಿ ಮೌಲುಗ ಎಸ್ ಮುಹಿಮ್ ಮೌಲು ಮತ್ತಕ್ಕೆ ಗೆನಿಸ್ತವಣ ಕೊಮ್ಗ ಉಮೇದುಗ ಮಿಹಾಸಾಮ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಲ್ಲ ಬಾಕಿ ವದಾಣ ಬಾಜರಿದು ಹಕ್ಕಂಗದೆ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ.

0: මේ හෆ්තා ගැටෙක් හබරතවගේ සුරහිතවගේ තෙරේක එම්පැසා ඇපලිකේෂන් මෙදවැරිකෝ පේපල්ගේ ඛිදුමයි රාජ්‍යය මාස්ටර්කාඩුන් AI ඒජෙන්ටුන්නං අමිල්ල ෆෑසා දෙක්කෙන් ඉන්තසාම් හමචිසි ඛබරගේ තුරුන් සුවාල් කරදාහ ලීකුයි මසලෑග ඉන්ඩියායින් ටෙලග්‍රාම් මනා කුරි ඛබරගේ තෆ්සීලොස් නිගඩීග
1: ඛබරතවගේ තෆ්සීලෑකෝ කුරියත් දානං
0: දිවෙහින් එත දුවෙක් කුරින් ෆෙෂිකෙන් කුරමන් දිය දිගු ඉන්තසාර නියමුන් අවමක් පහු දුනියගේ මේ බොඩු ඒ ඩිජිටල් පේමන්ට් ප්ලැට්ෆෝම් කමබ්බා පේපල්ගේ ඛිදුමයි රාජ්‍යගේ මාලි බාසාර මෙදු රස්මිකෝ උරීදු ෆින්ටෙක් කම්පනීන් තාරස් කොෆී මේ ඛිදුමයි තාරස් කුරි උරීදුගේ ඩිජිටල් වොලට් එම්පැසායා පේපල් ගුලාලම පහුග මේ ඛිදුමයි රාජ්‍ය තාරස් කො දෙවි හස රස්මියාතෙක්ග රයිසුල් ජුම්හොරියා ඩොක්ටර් මුහම්මද් මොයිස් මේ රාජ්‍යගේ කුරෙවේ ඔන්ලයින් මාලි මුවාමලයක ඉංගිලාපි පතලෙක් ගෙනවාන බොඩු කුරියෙරුමේ මියා පාර්ටනර්ෂිප් කදශු දෙවෙහි අමිල්ල ෆරදුන්නෂා ව්‍යාපාරිතක බේරු ගෞමුතකුන් පසේ කමයක ඩොලර් බලාගතමා රාජ්‍යෙන් බේර ඩොලර් ෆොනුමක් ෆිස්සත හොළුබිගෙන් දාන හස්සකො බයින ලගවාමි ඊ කොමස් ව්‍යාපාරිතකුන් පෑසා හෝදුමග දිවෙහි සුවානන්න කුරිමති වමන්දිය හුරස්තක මියායකු හල්ලෙලිතුරෙන් දානකම උම්මීදු කුරේ මිදි අහර උරී දූයිම් වනී පේපල්ගේ හිදුම තාර පුරමග මසෙක්කෙ කුරමුදාකන් නියදන් කොප්ප අද 2020 වන අහරුග නියද මෙ හිදුම ෆෙෂම වනී රාවෆ ඌරීදුන් හාමකුරි ගොතුක මිහිදුමතකී හමයකන එකුම්ෆුනි කස්ටමරන්න එකන ෆුරසතෙන් නෝ තිරාග බේනකුරා කස්ටමරන්න විස් ඌරීදු එම්පැසා ඇප්ලිකේෂන් මෙදවෙරිකෝ පේපල්ගේ බේනු හිෆෑගෙන් බේර ගෞමුතක ෆෑසා ෆොනමග මගුවනි තනවස් කොතීප මියා ඛිදුමේ ෆුරතම් පහර බේනකුරන් ෆෙෂමට්ටක එම ෆුරතම කුරන් ජෙහේ කමකී ඇන්ඩ්‍රොයිඩ් ගින්ගුලේ ෆරායතකුන් ගූගල් ප්ලේ ස්ටෝරුන් නුවත iOS ගින්ගුලේ ෆරායතකුන් එපල් ඇප් ස්ටෝරුන් මයි ඌරීදු ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කුරුන් FO ඇප්ලිකේෂන් හොළුවා එම්පැසා බයක් ගොස් සයින් අප් ෆෝ එම්පැසා ෆිතාලුම පහු ෆෝන් නම්බර් ගෞමා ඇඩ්‍රෙස් අරි ඊමේල් ෆද මාලුමත පුරිහමකුගෙන් එම්පැසා ඛිදුමත රජිස්ට්‍රී වංචහේ එම්පැසා ඇකවුන්ටුන් පේපල් ල පැසා ජමාකුගෙන් බේර ෆෝනුවන් බේරුම් වන්නම එම්පැසා බයින් පේපල් කාඩු ඉක්තියාර කුරුම පහු ටොපප ගොස් ජමාකුරම් බේනුම් වා පැසාග අතති ජහා යගින් කුරුමුන් පේපල් එකකවුන්ට පැසා ජමාවානේ ඒක පහුම් පේපල් මෙදුවරිකෝ දුනියෙන් කොම්ම තැනකවිස් පසේකමක් පැසා ෆොනුවකමක් උරීදුම් මාලුමත්තේ ඛිදුමතගේ ට්‍රාන්සක්ෂන් පීදවගේ මාලුමත් කුරියමත්තනක උරීදු ෆින්ටකින් හාමුකරන්කමක් බෙදවේ

0: මිහාර තිබට එවැඩෑන්වානි කවන්ඩවන් ෆෙසිගෙන් දාඩ මහසම් කුළුන් ගෙනස් තිනමට කාවලු මෙහවල් කොල්ලන අලුන්ගේ ටීම ශිම්රිය
1: ශුක්‍රිය රමිස් ආර්ජන්ටිනා කුළුන් ෆරණි මෙසි ෆහත දිම්බෝ ෆහත නිකොලස් ටෙග්ලිෆ්කෝ අත්ලා බෑක් ඔෆ් ෆහත මාටිනෙස් කීපර් ඉපර කුරිය දිම්බෝල අත්ලා අරිමතින් කුරිය මෙදෙනි හාෆ් ගේ මෙදෙනි හස අරිමතින් ගා කැරින් කුරිය දිම්බෝල ආර්ජන්ටිනා කුළුන් තුරේ අත්ලා කුරිය ෆොනල් බෝල බේර් වේ සෙන්සර් කඩ මයි මෝ හාෆ් ට්‍රේන් ලු ඉංග්ලන්ඩ් බෑක් ඔෆ් ෆහත මා ගේහි කොන්ට්‍රා කොල ලාස්ටන් කොල ත්‍රිජ මෙතරෙන් සෙන්සර් කොල අද මා කුළුන් තුරේ මෙදෙනි ජෝන් ස්ටෝන්ස් අත්ලා මෙදෙනි ගා කැරින් එස් මෙදෙනි කුරස් කො කුරිය ඩවුන් හම ජෙලා සෙන්සර් කො කුරස් කො අනිෆ්රත් අරිමතින් දිම්බෝල අත්ලා මෙදෙනි කුරස් කො වදජ ආර්ජන්ටිනා හාෆ් ත්‍රේ මා ගේහි කුරිය දිම්බෝල අත්ලා සෙන්සර් කො ලාස්ටන් කො ෆහත මා ගේහි ඉංග්ලන්ඩ් හාෆ් ත්‍රේ මෙදෙනි කැරින් සෙන්සර් කො අද මා ලු එන ෆහත දිම්බෝල එලියට් ඇන්ඩර්සන් ඇත්ලෑම කාරි හුරකුන් ත්‍රිය ජස්සාරි ජෝන් ස්ටෝන්ස් එන එන්ඩර්සන් මෙදින මෙදර හොරස්කෝ කිරිය ක්‍රියා වදලා කුරියන් ෆ්‍රොල බල කාරි හුරි ඩික්ලේන් රයිස් ඇට්ලා කුරියන් අනික කෑස් මෙදින එලිට එන්ඩර්සන් එන්ඩර්සන් තාත් දිම් බෝල බෑක් ඔෆ් මාබඩස් ෆහත අනික කෑස් ඉංගලඩ් හාෆ් තරෙන් ෆහත ජෝන් ස්ටෝන්ස් මනෝන කොන්ට්‍රෝල් කළෑන් කුරියන් ආස් අරිමති මා ගෙහි ගෙහි මෙදින ඔය කෑරස් මෙදර හොරස් කොල්ලා කිරිය ක්‍රියා ආර්ජන්ටිනා හාෆ් තරේ වදත් තංගල කුරිය දිම් බෝල අනික බෑක් ඔෆ් ෆහත ඉංගලන්ඩ් හාෆ් තරෙන් ගෙහි ගෙහි ඇට්ලා කුරුමතු හොරි ෆෙනාන්ඩිස් ගන්න නට්ටුවාලා හුරිය දැන් ජීබම ර ඉංගලන්ඩ් කුන්තර කොටනතරම ාර ආජචින කුන්තර ෆාල්ක ෆරයා ගද එමට කුලේ සෙමිෆැනල්ග දෙවන මච වෝල්ඩ් කප්ගේ දෙහා සබ්බිස් වන ආහර වෝල්ඩ් කප් සෙමිෆැනල දෙවන මච හරම කුළවෙෙන ආර්ජෙන්ටින ඉංගලන්ඩ් බද්ද කීපර් දිම්බෝල මාක් ගේහි ෆහතු කීපර හාෆ් මෙදවර සෙන්සක කෑරි මෙහිරි ඉංගලන්ඩ් කීප කුරියන කුරිය ෆොන් වාද බල මෙදන හොරස හා මෙද ඇස බාරි මෙදන ඔය කෑරි අජටින කුළුන් තරින් කුරිය දිම්බෝල අත්ලෑන් කුරිය දෙවත මොනනි අජටින කුළුන් තරත මාක් නෙස තංගල ෆහත දිම්බෝල පෙනටි එක හා මෙදර පෙනටි එක අත්ලා කුරිය දෙව හා මෙදින් හැස තංගල ෆහත එන්ජියෝ ෆර්නාන්ඩිස් බෑක් වල මාබඩස් ෆතේ රතරන් කීපර එන දිම්බෝල ලියන්ද්‍රෝ පෙරදේස් අත්ලා ෆාරි මෙති කුරිය ඒරියා බේර නිකමල කාරි කුළුන් තරින් දිම්බෝල ෆර් ඉංගලන්ඩ් කුළුන් තරින් ෆාග ජීව දෙවත ගොස් බේරු ඉංගලන්ඩ් ආර්ජන්ටින හාෆ් මෙදවර පෙනටරි කෑරි ලීෆෙන් එල්ලු නිකොලස් ටෙක්ලිෆියකෝ එල්ලනි ටෙක්ලිෆියකෝ පොල එෆ මරවන කුරි ජෙලාෆ් එල්ලි පොල මෙදුන කෑ හාෆ් මෙදවර මෙදුන පෙනට සෙන්සක කෑරි ආර්ජන්ටින කුන්තර ෆා ජසර කාර ඉංගලන්ඩ් කුන්තර ජීව මා කාර බොල හෙරි කියන නට්ටා දින් බොල ආර්ජන්ටින හාෆ් මෙදුන මතින් ඇත්ලා ගේහි කුරිය දිම් බෝල් සෙන්සක කරත් අපංකල ාද දී ටිම හ කොච ම ටික්ලන් රයිස අප ඉංගලන්ඩ් කුරුතුක වෙට්ටි සෙන්සක අධමාලු ආර්ජන්ටින හාතරේ වෙට්ටියමති එන්ඩසන් එලියට එන්ඩසන් බොලුග ෆුක්කබද අනාලාගේ වෙට්ටිමති එතන දෙටීම කුළුන්තරස් කොට හුණුවකම ආර්ජන කුළුන්තර කුළුන්තර ටීම් කුළුන්තරස් කොමස කාරි වෙලා ජීවන ෆුදර හුණු වාන හැන්නේ සෙමිෆයිනල් දෙවන මැච් තිම් මිනිට මෙහාර මොතින් ගා ෆෝර්ත් හාෆ් මෙහාර ඔලම රිප්ලේ මි ෆෙන්නනි ආර්ජන්ටිනා කුරුන්තරියා එලියට් ඇන්ඩර්සන් බෝලේ ෆැන් ෆහ ජීවත් ෆහතුන් ගොස් ෆෞල් ගොස් ඇත්තුම් ෆෙන්න රෙෆරිය වහගත කළ ආර්ජන්ටිනා කුරුන්තරියක් Enzo Fernandez aki kunturin aki haraka referee dakka ham shakwa korma belinho abole olamburin jehiwagis komes generally for england sense akama mark elliot anderson bol den sense akatre nga sense akal beren nikumagin korean as half medem vahan sa barimati ronga akari or kunturin adim bol atyan korea devat me england anthony gordon back of fahad adim bol ever fahad england half the mark gehi adimini half ge half meter of sense akari tangol armati ronga akari meter jila keeper mid area beren nikumari keeper attaf alfrat armati stones korea adim bol gordon සෙන්සක කරේ අත්ලා කුරිය කාරිය කුරුන්තර ජස් ඩික්ලේන් රයිස් ඩික්ලේන් රයිස් ඒ කාරිය දී කුරු ආජින්චිනා කුරුන්තරිය ගා ජුලියන් ඇල්වරස් ගා නට්ටුව ෆහත දිම්බෝල අත්ලා ඉංග්ලන්ඩ් කුරුන්තරිය මෝ හාෆ් තරේ මරමන කුරිය ඩයිස් මියන් නනේස් අනි ෆ්‍රාත් අර්මති මා ගේ හෙති මෝ සෙන්සක කාර්ස් මෙතුන ගා කාරිය ජිල අර්මති කුරිය දිම්බෝල අර්මති නෝ ගා කාරිය ගෝඩෝ නට්ලා ගේ කුරිය දේ කාරිය ආජින්චිනා කුරු නට්ටුව ෆහත එම්බ්ලා දෙන් අනකස් බෝලේ ෆැන් කුරිය ගොස් පෙල්ටි දිමා ඒරියා දිමා ජිල ගෝඩෝ ජිල කුරිය දම්ස ජෙසි බෝල ආජින්චිනා කුරුන්තරිය අත්ලා ෆහතුන් නහුල් මොලිනාය මොල්න කුරේ ජෙසි බෝල ආජ්ඤා කුරුන්ත ඇට්ලා කෝනක බේරම කුරේ තංගල එතරෙන් දී ක්‍රිස්ටියන් රොමේරෝ යා රිමෝර කුරේ ෆොනාද මෙතර කාස් මෙතර හුරස්කෝ ඉංග්ලන්ඩ් හාෆ් තරේ මා ගෙහි වරපර අබ දුවේ බෝල ඇට්ලා ඇෆි කොන්ට්‍රෝල් කොෆියන් ඒරියා තන ෆාතු කීප ඒරියා

0: lehet a kár, én kezd Fernández, hogy mert én a kár, hogy én kontrik a divi, én volt le maradon kontra, akkor le belett, akkor le fáton divi molinai, hafi medálsz, hogy kontrik a én a kurja dimbolat, hogy évre fáton, ha medálsz, amelyik azt, akkor le fáton, teklik, fika a vajnát lef, de ha maradon a kurja dimbolat, lehet, szem szakad, imádom, mert én a kár, én kurja gyilaf, mert én a kurja szó kurja, Argentina kontra England half trending bola back la fata ne casa Argentina half trending bola atla curia divi Cristian Romero ari mati roga caro kontra el Messi Messi atla curia din bola husko me penalty ya dimas bola control kuri offside fair amet furta ma fun kole flande nije Argentina kontra ya demme Julian Simeone bola ngere ene kuri offside mecho ha fudera ka hono kofen Simeone bola fanta England ke కీపర్ వచ్చినట్టు బోళ అసలు బోళ వట్టాలి లీఫే జోంగ్ ఇంగ్లండ్ ఇంగ్లండ్ ప్లేటరీ ఎక్కడ ఆదిమ బావ డియర్ ఎత్తిన ఫాతం ఎండర్సన్ ఎండర్సన్ కురియ దిం బోళ అత్యాక్ కురియ అండ్ స్టోన్స్ ఆసానికి స్వాతం ఎండర్సన్ జెస్సాలి ఇంగ్లండ్ హాఫ్ తెరే కురియ స్టోన్స్ అదేంగులే మెత్తరే వతి కనిఫ తనమచ్చ జైల సంసకల్ క్యారి దిం బోళ బెలింగ్ అట్లా ఫాతం గేహి మాక్ గేహి అట్లా మనమనాస్ బెయింగ్ హమ్మ మెదిని ఎనకస్ గేహి దిఫ్ మెదిన క్యారి అట్లా మెదడం కూడా సో కురియా దింబోల ఇంగ్లండ్ కొంత అట్లా ఆర్జెంటీన హా మెదాసమ కురియా మ్యోంగ్ వన్నని హెరికేన్ వన్నని సతా నంబర్ కొంత మోగన్ రోజాస్ ఏరి ఎత్తరే వన్నని హెరికేన్ హెరికేన్ లాస్విజ్ ఏరి ఎత్తరే హతరే ఫస్ట్ కొంత ఆర్జెంటీన బోల దిఫా కో ఏరియా బేర్ కొల్ లాఫి అట్లీ బోల అట్లా సిమియోనే మెదని కురియా గాస్ మెదడం క్యారి మాస్ మెస్సి ఎం మెస్సి కురియా జసాల్ బోల అంటే సేటి మెన్ కొంత అట్లా బోల కురియా మ్యోన్నని ఎక్స్ మెలిస్ట్ అట్లా కురియా దింబోల అట్లా గెం కురియా ఫోన్ వాలే మ్యోంగ్ అరని ఏరి ఎత్తరే అబాద కొంత హతర నంబర్ కొంత ఎనగ నట్టు అతంగల ఫాదర్ దింబోల అంటే సత్లాఫి అట్లా పెనల్టీ నగాతెం జీ బోల పెనల్టీ ఎత్తరే ఫెర్నాండిస్ ఫెర్నాండిస్ కురియా దీఫి మొలీనా మొలీనా బ్యాక్ కూడా ఫాత ఫెర్నాండిస్ హా మెదాసం అనికేసిన బోళ మనమని కురియా జీలాఫ ఎరియతరే నగాదిం తంగుళ ఫాతం లియందరో పెరడేస్ నేను హా మెదాసం కురియా ఎలెక్స్ మెలిస్తా ఎలిసా కురియ నగాదిం బోళ పెనల్టీ మా గేహి బోల్ దిఫా గ్రూప్ బోళ పెనల్టీ మా బేర్ వాంగ్ దని బేర్ కురియన్ సిమియోనే బోళ లిబేతో మసే గ్రూప్ బోళ దిగత కోస్ బేర్ వి బోళ లిబేతో ఎరి ఇంగ్లండ్ గే జెడ్ స్పెన్సెస్ ఎల్లి బోళ హాఫ్ మెదాస్ అర్జెంటీన కొంత్ర ఇంగ్లండ్ హాఫ్ తర్ అర్మతి నుగా కేన్ బోళ కొంత్ర కొడు కొడు ఎత్రి జిల్లా తంగుళ ఫాతం ఎత్రి దిం బోళ లేండ్రో పెరడెస్ మనం బోళ ఫ్యాన్ కొట్టం హింగాల హాక గోత గాస్ బోళ కురియ అరిమచ గద బోళ మరణ ఫాత బోళ ఫాత దమం దమం గాస్ కురియ దిం బోళ హాఫ్ మెదెన్ గాస్ అమ అట్లా పెరడెస్ కురియ దిం బోళ మెస్సి యా మెస్సి కురియ దిం బోళ పెనల్టీ కేర్ ఇంగ్లండ్ కొంత్ర అట్లా గే మేనే కురియ గా తంగుళ బార్వి జసన ఇంగ్లండ్ కొంత్ర వెట్టి గా వత్తి జసై బోళ అట్లా ఇంగ్లండ్ కొంత్ర సెన్సర్ కారి మెదరు కారి తంగుళ ఫాత దీఫి తంగుళ ఫాత దిం బోళ కొంత్ర కొల్ల కారి కొంత్ర బోళ సెన్సర్ కల్ దిమాల కురియ గా సా మెదెన్ గాస్ అమ దిం బోళ అట్లా కురియా దేవేతో మసే కురని మొలీనా మొలీనా బోల ఫందామత కార్ది ఇంగ్లండ్ కురుంత్రి ఎలిస్ట బోల అట్లాఫి అట్లాన్ కురియా మెన్ ఎంటోనీ గోర్డన్ అట్లాగిన్ హాస్ మెదరు కార్ సెన్స కదం ఫండ్ జైల్ ఆ ఇంగ్లండ్ హాఫ్ తరే ఫాద జైల్ ఒక కార్య దియ ఇంగ్లండ్ కురుంత్రి ఆ ఫౌల్ రాజిన కురుంత్రి ఆ మోది ఫౌల్ ఆఫ్ ఎంటోనీ గోర్డన్ బోల ఫందామత ఫనర మెట ఫుర్తమా ఫం కులేఫ ఇంగ్లండ్ కస అర్జెంటీనా కస నడెను జై సెన్స కల దిమాలు లివిఫై జెహు ఇంగ్లండ్ హాఫ్ తరే ఇంగ్లండ్ మెదరు కారి జోన్ కురియా ఫోన్ వాళ్ళు అనేసి అనఫరాత్ అనుమతి స్టోన్స్ జోన్ స్టోన్స్ తిరిచిన కురియా ఫోన్ వాళ్ళు కూడా అత్యా కురియా దేతో మసే కురని మోగన్ రోజర్స్ అమెదాసం అర్జెంటీనా హాఫ్ తిరిగి అనుమతి తంగుళ ఫాతం దింబోళ అట్లా రీస్ జేమ్స్ జేమ్స్ స్టోన్స్ సెన్స్ అక్కడ ఇంగ్లండ్ హాఫ్ తిరిగి అనుమతి అక్కడ తంగుళ ఫాతం మీద ఒకరి కూడి కురుంత్రి అమ్మది అన్న నెంబర్ ఎలియట్ ఎండర్సన్ ఎండర్సన్ కురియా దింబోళ అట్లా జోన్ స్టోన్స్ అట్లా అట్లా బోళ ఫ్యాన్ కురియా మరొక జైల అమెదాస్ అనుమతి ఒక కార్య కురుంత్రి దింబోళ అట్లా రీస్ జేమ్స్ అయ్యి బ్యాక్ కూడా ఫాత్ అనక స్టోన్స్ సెన్స్ అక్కడ మెహర్ మీరు ఎండర్సన్ ఎండర్సన్ కురియా అనుఫరాతం గేహి మా గేహి అట్లా మెదడం హురస్కో వది జాన్సిన హాఫ్ తిరుపతి అనుమతి కురియా దింబోళ గోడౌన్ అట్లాఫి కొంచెం కొల్యాన్ కురుమతి కురుంత్రి జూలియానో సిమియన్ గా నట్ ఆఫ్ ఫాత్ అనక గేహి మా గేహి ఇంగ్లండ్ ఏజెంటీన హా మెదాసం అట్లా హెరీ కేన్ కేన్ మిత్రం కురియా దింబోళ రీస్ జేమ్స్ అట్లాఫ్ పెనల్టీ కారి కురియా దని ఏరియా కారి కణాది మా జైల అర్జెంటీనా కొడుతున్నట్టు కురియా దింబోళ కొంచెం కొల్దామని గోడన్ పెనల్టీ వదజ్జే కారి కొడుతున్న బోళ కొంటే ఫెర్నాండిస్ ఈజో ఫెర్నాండిస్ బోళ ఇఫాన్ దామిత్ర బోళ బేర్వి కోనర్ కక్కమ్మ బడు లఫా కురవెన్ని హెండమెస్ ఎన్జో ఫెర్నాండిస్ కి హరకాతమునే కోనర్ నూనె సతార మినట్ కులైఫ్ మిహార్ మోతి ఫుర్త మాఫ్ ఇంగ్లండ్ కస్ అర్జెంటీనా కస్ గోల్ కుర్మతి జిహమ కమ్మిది ఈ పర మార్టినెస్ దింబోళ Military Academy at the Vermating Dimbolat Lang, Argentina, Kuntrin, Korean, and Saka, Mung, after and Astrid, Korean, Nicholas, Tegliafico, Korea, Fonval, J Ball of Argentina, after and Bar with Argentina, Kuntrin, Johnstone, at the area, keeper, Pickford, Diria, Karen, Korea, Jilla, Farmati, Korea, Rice, Declan Rice, Medron, Karen, Attack, Korea, Dimbolat, Medron, Kurasko, Vadija, Argentina, after Vadimbolat, Farmati, Korea, Davis, Jim Spence, Bolivian, Korea, Dam, Tremifar, Harry, Dim Kutria, Bola Berkoli. Bowling Harry Morgan Rogers and a wet Tony Hurricane Murray foul the care free car and as a lines from the Gale Mekama Tegliafico Bolo Hoda Masekuri Morgan Rogers at Eli Bola Argentina half Medas Armati Rogers Bola Rogan Bola at Life and Korean Men Gordon Abola at Tatamulafat Dimbola Casensa Gadima Argentina half today. Mark Gahey, since I got the Fatu, John Stones, and Bahara Colonia, Deshe Fahata, Ness Bolif, and Kure, Jilaf, Father Divi, and Mark Gahey, and Dillon after Metro Varakari, since I got the Kugualima Stones, and Div, John Stones, Metro Varakari, Bola Atla Korea, Reese James, Korea, Dimbola Atla Korea, Div, Morgan Rogers, Korea, from Albola, Military Academy, Argentina after Ankas Atla, Korea, Midden, Bola Atla, Saturn number Rogers, Korea, Dam, Argentina, Kuntri, and Bola Bear, Colonicas, half game, Metro Penetry Academy, if you Declan Rice have put a foul like heavy hand as Ilumaka Dekim and Hingaman Jing and Refrey Akrokoshara Kulaf Elliot Anderson at Laf, Mark Gahey at Div Sensaka Admaja Dimalo in Argentina half to England, Kuntri, Korean Farman, Atlavi, Harry Kane, Metrin, Atlav Korea for Noah for Atarmati, Kura Rogers at Lafi, Atla Korea Div and Kurta Golden at the keeper of a team ball at Lafi. But it's a bad of Nagatim Bora Reese James goal, Kurmacha Huraskot Dini, and Morgan Rogers, Dimbora Penetry and Korea, Jilaf goal, the kind of Jilaf Korea for Noah Libora. Keeper. Emiliano Martinez bola vetting of difa goal kurmatin life jome mihar me navar minute kule pratama of england kas nade nuje argentina kas nade nuje penalty atren lisandro martinez atla kuria din bola sensa ka carrying atla ka jisa kurutri meten emiliano messi atla fate jela sensa ka armating as sensa ka tre badla kuria jil maaki kari de elliot anderson kuria phone wal bola messi ka gaji beerum ka kuri fatum atla fi juliano simenez area atren Fatum keeper Martinez, Bola Kotam area, the Marmon Korean Mianani, Avdia carrying Korea Dimbola, Lag, half meeting has some Marmon Dula Korean as an fraternity, Molinhoskola, Divi Nicholas, Tegliafico, Bola, Lametro, Mugoroso, Korean as an fraternity, Julian Alvarez, Alvarez Penetri, Adon, Bola Contra, Korean Kurimati, England Kutra, Natra, Father Penetra, and Jaila, Penetri, and Agatha, who's coming, Mankotoka, Jazali Bola, Penalty Point, Karmi for England, Elliot Anderson, Difa, Kurimati, as an Akas Penetri, Abel Limola, and their Kutin Bolon Korea, Golden Karibo, Bolonjabo, offset away. Penalty de tre ball nagadre Messi huri offside furtama fo vehement mihar mot kule ni England ke sare nuje Argentina ke sare nuje ani de team wani first fahar ko badal ko team fahar kamyab ko fani England de far kamyab ko fani Argentina World Cup ko badal ko riwa ganu dehas devanahar MFM World Cup England mol fani mecha Goal Kurmati Leave Jehu Keeper Korea for Noah England Keeper Korea for Noah Ball Dearia carry finish your penalty at Terrain Ibuni Martinez. They're bowling in Morgan Rogers Duvi Dearia carrying Argentina Kuruntria bowling on Morgan Vettoni England half the Argentina Kurutri Messi at the Armatin Dimbola Tan Korea half Medasa Kuri Jilap Marjila Tangletre Messi at Divi Messi Bolef and Etre Jila Tangle Fatum at Dimbola Tef Melista Elisabeth Fatum Lendroya Lendroya Caselista and Fangla Fatima Sensa carrying attack Korea Dimbola Tlag Mirankas Armating Maduk Jila for Sensa carrying Mian Armating England half the name Marmadon Korea as bola maron fahata fan damon jila kuria nagadim bola penetria kanadi man husko miri kuruntrie jun alvarez penetria carrying kuria jila retra nagadim bola kurmati kuruntia james ka jifa gotas half me dasam elma ka berwe ka vis minute kule vije england ka argentina ka sare nuje elli bola medun ka carry tangol fahata medun matin ka gotra lisandro martinez atla tangol fahata argentina half tren sensa gatre leandro perez kuria dini martinez Martin Tritin for all ball and Cas Nicholas Tegliafico at Laf, Hate Jila Korea, the only father, Medon Harry, Medon Matica, Gotangul Fatumri, Peredes and Cas, and Anfera Termatin Dimbola at La Korea, Tegliafico, Fatimbo Elista, സമുദ്രം കാര്യമ്പോൾ അർജന്റീന കുന്ത്രി മറുപടി കൊട്ടമും കുറിയ റഫറി കാര്യങ്ങൾ ഫുമലാഫി അർജന്റീന കുന്ത്രിയ ഒരു ഫൗലൊക്കെ മണ്ണാ വി നമ്പർ എലക്സ് മെക് എലിസ്റ്റർ മോത്തി വെറ്റി ഫുർത്തമഹാഫും മിഹാർ മോത്തി ബാവീസ് മിനിറ്റ് സെൻസാക്കൽ കാരി റിഫെജ്ജും അർജന്റീന ഇംഗ്ലണ്ട് ഹാഫ് തരം മെസ്സി കൂടി ഫോൺ വാങ്ങി ബാവീസ് മിനിറ്റ് ഫ്രീ വര കാര്യങ്ങൾ ഫുമേ അടു അളവുമേ എന്ന സാധനം ഞാൻ ഫെന്നണി മെസ്സി ബോളേ ഫാമിൽ മഞ്ചർ ഡി ഏരിയ ക്യാരി ഇംഗ്ലണ്ട് പോയി എക്കെ ദേ തിനെ ഹത്തരെ ഫൈൻ ഹൈ ഹക്കെ ദേ തിനെ ഹത്തരെ ഫൈൻ ഹൈ ഹത്തരെ മട്ടുപ്പല്ലാ നഗാദിം ബോളെ പെനട്ടി അതിമാൽ ബോളേ ഫാമർ വേണം കുറിയ ജില്ല കുറിയ നഗാദി വെത്തോ എന്നണി സിമിയോനെ ഗോദിരി അതിമാൽ പെനട്ടി കുറിയ നഗാദി ബോളെ കുറി മറ്റൊരു കുഞ്ചാ ജീഫ കോണർ കബേർ വെ മിദിയ അർജന്റീന ലിബെ ഫുർത്തമ കോണർ മെച്ചുകെ ജിമന കോണർ ഫുർത്തമ ഹാഫ്ഗെ സർവീസ് വന മെടുത്തനെ ലിബെ കോണർ നഗാദേരോ ഇംഗ്ലണ്ട് ഗോദേരി അത്രയേക അർജന്റീന അദ്ദേഹം തരി കീപ്പർ അർജന്റീന കുളുത്തരി മിഹാസ് കുറേ റെഫറി അത്വിജ് സത്താറ നമ്പർ ജൂലിയൻ സിമിയോനെ പിക്ഫോർഡ് ഇംഗ്ലണ്ട് കീപ്പർ പിക്ഫോർഡ് അദ്ദേഹം തരി അങ്ങനെ കൊപ്പ ഹാത്തി എന്നോ റെഫറി സ്വാഹ ദക്കാതെ മത്സരം ഫിണിക്കുമ്പിതാണ് കുളുത്തരി ആദ്യം റെഫറി വാഹന അമ്മ ഹൂണ് പുതിയ ഹൂണക്കോ ദണി അമ്മ കൊമ്മെ ബോളേക്കെ തെറ്റി കുളുത്തരി അമ്മ കൊമ്മസ് അമ്മനോ ജീവനെ കൊടുത്തൊക്കെ ഫിണികെന്താണ് പെനൽറ്റേരി അത്രയ്ക്ക് അർജന്റീന ഗെദ്ദേ തിനെ ഹത്തരെ ഫഹൻ ഹക്കണു തരി ഗോദർ തരി ദക്കണു തരി മെസ്സി നഗാദിമ്പോൾ ഗോദരി അത്ര കീപ്പറു ഓജാണു തരി ഫൗൾ കമ്മി ദക്കി റെഫറി ദക്കി ഫൗൾ സർവീസ് മേട്ട് മിഹാർ അഹമ്മദ് കീപ്പർ അത്ര ഇഷാരാത്തും അപ്പോൾ മിഹാർ ഹൈഡ്രേഷൻ ബ്രേക്ക് ദേ വിൻ ഫെംബോ ഫെംബോ വകത്ത് ജയിച്ച് മിഹാർ ഹൈഡ്രേഷൻ ബ്രേക്ക് റെഫറി മിദിനി പുറത്തും ഹാഫും മിഹാർ മോത്തി സർവീസ് ആമുഖത്തേക്ക് ബാവീസ് തേവീസ് മിനിറ്റ് അഞ്ചാറ് തിമ്മിട്ടേക്ക് ഹൈഡ്രേഷൻ ബ്രേക്ക് മറ്റു ഫെംബോ വോട്ടർ ബ്രേക്ക് ഗോത്തും മിദിനി സാദ ഫഹരക്ക് മിത ടീം പണി ബദൽ കുഫ ഈ കുറി കുറിങ്ക് ധന്യവാദി വേൾഡ് കപ്പ് ഫസ്റ്റ് ഫഹറും അദ്ദേഹത്തിൻ്റെ ടീം ഫഹറും ഇംഗ്ലണ്ട് പണി മെച്ചു കാമ്പോ ദിഫാർ പണി അർജന്റീന കാമയാബ് കുഫ ദിഹാസ് ദേവനഹർ ബദൽ കുഫ് പണി ബദൽപുരി മെച്ചു ഇംഗ്ലണ്ട് പണി കാമയാബ് കുഫ മിരേ മെച്ചു മീ മീ ഹാർ വേൾഡ് കപ്പ് സെമി ഫൈനൽ ദേവന മെച്ചു മിഹാർ സ്പെയിൻ പണി എക്കളും ഗോസ് മിഹാറു വാസിഫ് മിഹാറു കീനത്വം മീ അളവും തമ്മിൽ മീ ധന്യവാദിഹേ മീ ദീം വരക്കിന ഫാരൊക്കെ ബദൽ കൊഫ പോയിങ്ങനെ മിഹാറു സാദ ഫാരൊക്കെ മറ്റേ മുളിയപ്പം നോക്കി ഹെന്നു
1: ആ മിഹാറു ആണേ മീ അളവണ മീ ദീം ബദൽ കൂരി മെച്ചത്തൊക്കെ ബദാറു മീ ഫണറോണ കൂരുമെത്തും അളവണ ഫുറത്തമ മോത്തി നവാസ് തെഫാൻസാസ് എക്കെ മിതട്ടി ബദലുക്കുഫ എക്ക് ഫഹോങ് എബോയ് നവാസ് തെഫാൻസാസ് തിനേക്ക് ഹമ എം മഹെക്ക് ദി മെച്ചോ എനം ഫാൻസാസ് തിമ്മൺ നവാസ് തെഫാൻസാസ് തിനേക്ക് കോ മെച്ചോ ഈ അണേ കൗണ്ട് കുറാ മെച്ചോ കൊത്തു കൊണ്ടു ഇൻട്രൻസ് ഇത് ഫ്രണ്ട് എന്ന ഫ്രണ്ട് ദി മെച്ച് എന കൗണ്ട് കൊഫുറി മെച്ചു തക്ക ബദാറോ മീ ഫണറോണ കുറിമെത്തും അളവ് വേൾഡ് കപ്പ് എബോയ് ഗ്യാഗണ്ടക്ക ഫസ്റ്റ് ഫഹാരക്ക് മത് കുറിമെത്ത ഫുർത്താം വേൾഡ് കപ്പ് കുറിമെത്ത പോത്തി നവാസ് തെ ഫസ്റ്റ് തോൾസ് ദേവണഹർ ഈ ഗ്രൂപ്പ് സ്റ്റേജ് ఏ మెచ్చు కామె ఒక్క ప్రతి ఇంగ్లాండ్ తినే ఏకపు ఏక ఫోన్ నవస్తే ఫస్ట్ తన సవాణహార ఏ ఇంగ్లాండ్గా బేబీ వరల్డ్ కప్ ఏ వరల్డ్ కప్ గే క్వార్టర్ ఫైనల్ మీద టీం బదులు కొఫవే ఏ మెచ్చు నిమే గోసోని ఏ కిసుమకు ఇంగ్లాండ్ కామె ఒక్క ఏక ఫోన్ నవస్తే అడ్డి హవాణహార ఈ అర్జెంటీనా ఇంగ్లాండ్ బదులు కురి మెచ్ ఈ క్వార్టర్ ఫైనల్గా ఏ మెచ్చు కామె ఒక్కరి అర్జెంటీనా ఏ హారో అనే ముబారక్ కామె ఒక్క ఫోర్సాని అర్జెంటీనా దిలన్ ఎందరూ మెచ్చు కామె ఒక్క ఫోన్ ఏక ఫహం నవాస్తే కనవది అవ్వనహర్ ఈ ఫ్రాన్స్ ది వరల్డ్ కప్ ఏ ఫహర్ అర్జెంటీనా మోటి కామె ఒక పెనల్టీ దియే దే దే కొయి బరుగే పెనల్టీ గోస్కి హాతరి తినకు మోతి అర్జెంటీనా కామె ఒక ఫై రౌండ్ ఆఫ్ 16 గా ఏక ఫహం దిహాస్ దివనహర్ ఈ కొరియా జపాన్ బేబీ వరల్డ్ కప్ గా మిదే టీం బద్దు కొ బే హమ గ్రూప్ స్టేజ్ గా గే ఎమ్మిచు కామె ఒక ఫోతి ఏక సమకు ఇంగ్లాండ్ ఏక ఫహం మీ వరల్డ్ కప్ గా వాదు కురా తారి హిమిచు അദ്ദേഹം ഇമ്മളും ഫ്രണ്ട് ദി മെച്ചത്തെ ഫ്രണ്ട് ദി മെച്ചത്തൊക്കെ ബദാറോ ආජෙන්ටිනා එබෙන් එකෙද තියෙන තීම් ෆහරෝ තිය ආජෙන්ටිනා කාම කොෆ දේ ඉංග්ලන්ඩ් කාම කොෆ එබෙ ඒකේ දේ තියෙන හතර ෆස් ෆහේ අෆහර් පොදු කාම කොෆ
0: ආශකුරේ පුරුම් ෆර්ෂා ගාන්චි නකුලන් ඩීරිය කැරින් අත්දා කුරිය දිම්බල පෙලට එරිය තරේ මි ෆාර කුරිය ෆොන වන් ජිස් බල මෙසි කුරිය ෆොන තම් කුලේ බාර්වි ගෝල් ගරිමතින් දිය ගොත ගොස් බේර් ගෝල් කුරුමතින් ඉංග්ලන්ඩ් ලීෆ් එජෙම හතාවිස් මේඩ කුලේ ෆෙන්ගර හම එව්වස් කුලක හුණු හමලෑ නෝනි එව්වස් කාලා ටාගට කන්නේ එව්වස් වරක ෂූට් කුරේ ෆේ මේ හාව කලි මේ සබ දිය ආජෙන්ටිනා කස ඉංග්ලන්ඩ් කස නේ හෙන ඉංග්ලන්ඩ් කුලම බෑරස් සනේ ද ටීම් කුලන් තරින් ගොස් ගාගණ ක දාදී වරක බොලේ ෆැටන් කුලම දා කර්ම ෆා කුරේ මා බොඩු ෆරගින් අලමන ක ෆින්නාක අදීන්නේ කුලම බෑගෙන මෙචකී හැම වරන් හුණු මෙචේ ගොත කර්ම ෆා කුරේ මෙදණී ය තුනින් දෙන්නේ විස් ගැටීම් කුරුද සුරියක ප්‍රෙෂර් එක තති බෑනිස් දෙත් තෝ හෙම බින් බු මාක ඉංග්ලන්ඩ් 37% ග ආජෙන්ටිනා 33% කුලම ති මෙහෙම මමින් හේ ෆුර්තම කුලම මෙච් ෆරයාගෙන් තන් කුල ගිනේර ඉංග්ලන්ඩ් මෙ මේ බොලේ ෆැටන් කුලම දේ තන ෆෙනෝ මිහාරෝ ඒ ස්ටේට්ස් බෑලර් ව ఫెన్నని ఆర్జెంటీనా 30% ఇంగ్లండ్ 30% మార్టినెస్ కీపర్ మార్టినెస్ పెనల్టీ ఏరియా రొమతి బోల్ బాబా డేరియా క్యారీ మడోన్ బోల్ కురి జస్ సాలా ఫై కురి జస్ సాలా బోల్ ఫోనువాల ఓలే ఫార్మతి పెంటి రకార్ కురి దిం బోల్ రొమేరో బ్యాక్ లో ఫాత ఏరియా త్రయన్ కస్ కీపర్ అదిని కీపర్ మార్టినెస్ ఎల్మినియాలో మార్టినెస్ అండ్ అట్లాంటి ఏరియా క్యారీ మడోన్ కురి జీలాఫ్ 28 మినిట్ keeper kuriya phone wal bola england half then argentina kunthrin atla farimatin fernandez din bola kuriya redita masa kurani juliano simione ekana bola diye beera ello england leaf moti england gello fahaton area kanadi mahore mark gehi kuriya den bola start tank ra medasam kuriya nas harry kane back to fahat jelan metre jela kuriya phone wal bola metre horoscope kuriya din bola ara meri james bola atlani reese james ekana bola diye to spare ආජෙන්ටිනා කුලතරින් බේර කොල්ලි පෙනටරි අධිමාදු ආජෙන්ටිනා හාෆ් තරේ ඉංග්ලන්ඩ් ගෙල්ලු රීස් ජේම්ස් එල්ලන තංගුලේ ෆහතු එල්ලි බෝල ජෝන් ස්ටෝන්ස් මෙදින එලිට් එන්ඩසන්න එන්ඩසන් අනෙෆ්ලා තරම දින් බෝල අද්දා ස්පෙන්ස් කුරිය දීව් ස්පෙන්ස් කුරිය දින් බෝල අනක තංගුලේ ෆහත එන්තනි ගෝඩන් ස්පෙන්ස් එන බෙබෙනටරි සෙන්සර් කර කාරින් බෝල තන් දාම්තර ආජෙන්ටිනා කුලතරියා බෝල හොද මාසේ ආජෙන්ටිනා කුලතරිය වෙට්ටු නිතර ෆවුල් කම බලලා මෙදින ආජෙන්ටිනා ජෙම ආජෙන්ටිනා හාෆ් තරේ බෝල තන් ෆලා තන් බතින් කුරියෙන් ගස් එලෙක්ස් එලිස්ටා බෑක් ඔල ෆහත දින් බෝල පෙනටරි කාරින් කොන්ට්‍රෝල් කළා සිමියෝනේ බෑක් ඔල ෆහත ඒරියා තර හුරු කීපර් මාටිනෙස් කීපර් මාටිනෙස් අනේ ෆලා තන් බතින් කුරිය දින් බෝල ටෙග්ලියාෆිකෝ kuria dimbol armating ha meting ha samatlan kuria gus marmon kuria phone wal bol atla kuria ha jita kuria tne ne tren ha meting ha samating bol atla jasa ta ole fatu leandro peredes elvarez alves fatu peredes sensa kar argentina half tere gmar argentina kun tren atla sensa kadre badla kare ru kulte jasa messi jasa la randi messi manon bol fa kuria gas matmani kuria dimbol kontra kurani nicolas tegliafico kontra ga medasa bon atla ingres ingres la half tere ta ole fatu medro kare fatu dimbol atla Martinez Vincent Martinez la penalty nagadim bol Simino Amadani kuri nagadim bol penalty area tere goal dire adimalu finish goal garmatin de gotto spare offside kuri bis 30 minute pratama fun kule fe England ak bis Argentina kas nare nuche kulumaka aningen ba by far ni alumake again neva hifatala agen tiben je ha hisaba ekha kulma kadim muliya kon noy ve mi de team kulma balaris inna mes de team kulun terin kriyas foul ev kam var meten or mebma belingham jud belingham bolat lang hap meda sam ajit hafte ne pelet rekare kuriya devang ulo metra fatun de ajit na kulun teria foul ko famoti belingham jud belingham amote galum mihar me ubar to first ladu jaf vani gola vara ratti kulun teri gotu galmana fa kuri gun dani තිං කුළුන්තරින් කෑරික තිබේ ආජෙන්ටිනා තිං කුළුන්තරින් නට්ටු අහමතරය පෙනටරිය කෑරින් බෝලේ ෆැන්කුරේ ජේල ආජෙන්ටිනා කුළුන්තරින් ෆාල් කොට ජිලිෆේ ජෙහොන් හාෆ් මෙතෙපුර පෙනටරිය කනා කෑරින් හාෆ් මෙතෙපුර පෙනටරිය කෑරි මෙතෙපුර අරිමති ජිලිෆේ ජෙහොම ඉංග්ලන්ඩ 30 මිනිට් ෆෝර්ත්ම හාෆ් කුළේෆා ඉංග්ලන්ඩ් කස ආජෙන්ටිනා කස ලරේ නුජේ ආජෙන්ටිනාගේ කීපර් එමිලියානෝ මාටිනෙස් කි මෙහර නම්බර් 1 කීපර් වතු සහ කරවේ කීපර් තව තරේ මනේ කීපර් හලඩු මිහාර් මේ මුබාරාතුග Jude Bellingham වැනි ජහ ඉංග්‍රීඩුවේ දිහ නම්බර් කුරේ ෆොනවාලෙන් ඩික්ලේන් රයිස් පෙනටි රොංගමති ඩීරිය දිමාවගොත ඉංගලන්ඩු එකෙද්දේ තිනෙන් හතර ෆයින් හයින් හකුළුන්තරය එමතිබි කොම කුළුන්තර කාරගේ එමතිබි ආජන්ටිනා කුළුන්තරින් වෙස් තිරිස් දෙමෙට කුලේ ෆ ඩික්ලේන් රයිස් කුරේ නගා දෙම්බල පෙනටේරිය ඇත රේම් බලුන් කුරේ ෆොනවාල් බල ගෝද ඇතර ෆෙනජ ගෝද ගර්මතින් දෙකොත ජෝන් ස්ටෝන්ස් කුරේ ෆොනවාල් බල දී බේර තනු බෝල ජාම් මතරේගා තංගුල කුරිබෑ කුළුන්තරේ ගෝ වෙට්ටි වෙස් ආජන්ටිනා කුළුන්තරිය මෝගන් රෝජර්ස් ಬೋಳ ದಾಂಗುಳುತ್ರೇನೋರಿ ಕಾರ್ಯಹುರಿ ಆಂಜಿನ ಕುಳುಂತ್ರೆ ಹಿಫಾಟೇನ ವೆಟ್ಟುನಿ ದೇಕುಳುಂತ್ರೆಸ್ ಗೋಲ್ ಕುರ್ಮತಿನ್ ಲೀಫೆ ಜೋಂ ಕೀಪರ್ ಮಣಬೋಳ ಫಕುರಿ ಜಿಲಾ ಡಿಯರ್ ಕ್ಯಾರಿ ಕುರಿ ದಿಂಬೋಳ ಅದಾನ ಫರ ತರ್ಮತಿನ್ ಲಿಯಂದ್ರೋ ಪೆರಲೆಸ್ ಕುರಿ ಮಿದಿನ ಸಿಮಿಯೋನೆ ಕ್ರಿಸ್ಟಿಯನ್ ರೋಮೇರೋ ರೋಮೇರೋ ಅತ್ಲಾ ಮಿದಿನ ಕ್ಯಾರಿ ಪೆನಲ್ಟಿ ಕ್ಯಾರಿ ಕುರಿ ಫೋನ್ ವಾಲ್ ಬೋಳ ಸೆನ್ಸ ಕದ ಮಿದಿನ ಕ್ಯಾರಿ ಅಬೋಳ ಸ್ಪೆನ್ಸ್ ಸ್ಪೆನ್ಸ್ ಬೋಳ ದಿಬೇತೋ ಡಿಜೆ ವಾಸ್ ಸ್ಪೆನ್ಸ್ ಬೋಳ ತಂದ್ರ ಮಿಜಸಾಲಿ ಕಾರು Mark Gehi bola fan damantar gana koppa vattali Argentina kuluntri as Germany fan catch mot England half tering England half ke medavore sin sakala carrying tari di kuluntri Giuliano Simeone kuri foul up league atu gahi fa fa tum wa sala ka foul wa war foul tab wes gina kon war hon gata kon ho chi Harry Kane na mihar referee wa hada series 3 minute for tama for inga lade mujhe bas lade je var kadima norakka kolme se bas team ka nokule keeper pick for dim bola john stones atlan kuria jilaf ani kas dear yakari fatu keeper england ke keeper man man bola fan kuria dear yakari jilaf kuria fonwa da ngole maru jila bola kuria jasa kuria fonwa da bola medon horas fagen ari matin as half ke gai ganaka medin ha hisabu space control kolya kuria dim bola control ko veriya tre me one ta kole baro jasa bola me faro ajin ta kole tin difa kuria bola ani ka satya vi james rus james satya penalty naga dim bola penalty da tere ke fenu jeji gol da dim bola area beno simeone bola control coffee Giuliano Simeonez atla kari spins ga natto of area kari fahad jela dam ad mere spins mere ne kari jassa farmati ronga kari adi skure deveto spins bola atla fahad jassa kari natto ad devana ga adin ta kulunta natto ad deveto mase kunne adi spins bori adi ta kulun difa kulo bening ham atla area kari kana di mal entani go down na go down kuria phone wa li bola kari ri bening ham dam utra anik kas mot Argentina kulunta penalty kari foul ka Jude Bellingham Leafe Jehme England penalty kana carry England Argentina half there in series 4 minute fourth half un play from Harmo the London Nuje Vescola Nahuel Molina kuri foul up league Leafe Jehme series first minute me Harmo the play fourth half un series first minute play Jehme kuri forward was Mehri Reece James penalty akana dimawa got half ke medavre penalty akana dimawa ta baba danuge armati ronga penalty armati ronga bor mabode penalty armati ronga kari ke baba kana kari Chris James kuria phone wale England le fai jehong Argentina half tereng Argentina penalty ta English bina tu feeling hatre hakrun tren dear kari abori madkol lage Elliot Anderson Chris James kuria phone wale kuria phone wale bola gol le tere keeper Martinez difa kro bolung gan ke Elliot Anderson kuria phone wale devon for England kulun tren kuria phone wale bola Argentina kulun tren bolen difa ko kuria phone Julian Alvarez difa kuri bola anike smetren atla kuria difa ni matin Declan Rice atta fa ko medasa kuria tim bola difa ko Julian Alvarez kuria tim bola myongana ni Luis Lionel Messi kuria phone wale khari di spins bola atla fi devon for anike Messi bola tang kulun tren natto ala Harry Kane bola erga natto spins bola natto adam trega bola atla fi England kulun tren atla adam trega vettudi Messi ఇతను ఆర్జెంటీనా కులంతరం ఆసి కారు వేజ్ అనుకో ఇంగ్లండ్ కులంతరం కారు అబోరి రెఫరీ మేరు కార్డు నగాగే మేరు కార్డు దక్కని రెఫరీ ఇంగ్లండ్ కులంతరి యొక్క కార్డు దక్కం నోడని కార్డు దిక్కురే బదాది కులంతరి కారు కులంతరి అరం హోణుకో మెచ్చ మీదని ಅಕ್ಕಸ ಕುಂತ್ರೆ ಕಾಲೊಂಡ ಹೇವನೆ ಅಕ್ಕಸ ಹೆಂ ಕುಂತ್ರೆ ಬವಾದ ಆ ನಂಬರ್ ಕುಂತ್ರೆ ಎಲಿಯಟ್ ಎಂಡರ್ಸನ್ ಇಂಗ್ಲೆಂಡ್ ಗೆ ಎನೆಸ್ ಬವಾಲೆ ಎಲಿಯಟ್ ಎಂಡರ್ಸನ್ ನ ಸಿಂದು ಕಾರ್ ದಕ್ಕ ಮೆಸಿ ಬೋಳೆ ಫಾಮ್ ಉತ್ತರೇಗ ಹೆರಿ ಕೇನ್ ದಿಯ ಬ್ರದರ್ ದೇಕುಂತ್ರೆ ನಟ್ಟುವ ಮೆಸಿ ಬೋಳೆ ಫಾಮ್ ತಿಂಗ್ರುತ್ರೆ ನಟ್ಟುವ ದಾಮ್ತರೆ ಫಾದರ್ ಸ್ಪೆನ್ಸ್ ಬೋಳ ದ ಮಸೇ ಕ್ವಿ Jed Spence. Father, I'm going to Argentina. එලියට් එන්ඩර්සන් රේන්ඩු කාඩුලි දෙක්කේ ඉන්නලු හාස්ක ගෑග්නක මෙදින් හැසම් ඩීරගේ මෙදපුර කුටසංගල අනුමෙන් ඩීරගේ අරිම කනා දිමාවකු ඩීරගේ කනා දිමාවත බොල බවවා ආජන්ටිනාගේ ජෙම් කුරිය ෆොනවාදෙනි එලියට් එන්ඩර්සන් කාඩක් කාමිය අරමති බෝල කරේ මඩකොල්ල මෙහිරි මෙසි ඒරියා තරේ ඩීර කරේ ආජන්ටිනා එක දෙතන හතරේ ෆයින් අස්කුලන් තරින් අවතිවි මෙසි ජස්සාලි කුරිය පෙරඩේස පෙරඩේස මෙසිය මෙතෙන් ඩීර පෙරඩ සෙන්ටර් කගාට්ලියන් බෝල බැට්ලියන් කුරිය දින ඩීර කරේ අරිම ජස් සීදා ගෝදන්ත බෑ ෆොනවාලි බෝල කුරුන් තරේ ගජ ෆේරියා බේරු හෙන් කුරුන් තරේ කුරිය ෆොනවාලි බෝල ගුරස් දානි මතින් එදී ආරි මති කනාදි මාදන් දියගත කොස් බේරුවි වරබ් බාර ෆෙනාන්ඩිස් කුරිය ෆොනවාලි බෝල ෆෙනාන්ඩිස් බෝල රෙෆරි කරේ කෝනර් එකේ රෙෆරි බුඩි කෝනර් නුනේ ගෝල් කුරු මතින් ජෙහුමකේ වරබ් බාර කුරිය ෆොන එන්ඩෝ ෆෙනාන්ඩිස් කුරිය ෆොනවාලි බෝල අතකු උජේ කීපර් වෙ දඩි කෑරින් කනාදි මාදු මති මතින් ආගතස් බේරුවි ගෝල් කුරුමති ලීෆේ ජෝන් ජෝන් ස්ටෝන් සත්‍යයන් කුරියන් අස් ඒරියා තරෙන් ෆහතුන් දින් බෝල ඒරියා තරේ කුරුන් ත්‍රිය ජස්සයි ඩික්ලෙන් රයිසන් එක කීපර් කීපර් පික්ෆෝඩ් දිෆාග කුරිය ෆොනවාල් බෝල මෙතුන කෑනි සෙන්සා කා දිමාදු ඉංග්ලන්ඩ් හාෆ් තරේ ආජිට කුරුන් ත්‍රිය අත්තා ෆාන් කුල ෆාර් තුන් දීෆේ මෙතුන කෑරි හුරු කුරුන් ත්‍රිය බෑ කුල ෆාත ජේලනි ජේලා සෙන්සා කා ත්‍රේන් ලිසන්ඩ්‍රෝ මාටිනෙස් මාටිනෙස් සෙන්සා කා කෑරි ආජිටින හාෆ් තරේ මඩවන කුරිය ජේලන 30 මිනිට් ෆෘතම හාෆ් කුල ෆලන්ඩේ නුජේ වෙස් බෑක ලියන්ඩ්‍රෝ පෙරඩේස් බෝලත් ලෑ මඩවන හිංගාලා සෙන්සා කා කෑරි සෙන්සා කා දිමාදු කුරිය දින් බෝල රොමේරෝ ගොලෙෆෑ මඩමන කුරිය ජෙලන හිඟාලා කෑගොතක බෝලෙෆෑන් අස් මෙතුන කෑරි මඩු ජෙල වහන් කස්තන් කුල ෆහත අන්ජින හාෆ්තරෙන් අකස් බෑකුල ෆහත ඒරිය තරේ හුරි කීපර කීපර එමිලියානෝ මාටිනෙස් බෝල කොන්ට්‍රා කර ඒරිය තරේ කුරිය දේක නොල බෝල ෆෑන් ෆහත මඩමන දමාල දෙෆාර් දමාල ෆාදීස් බෝල ෆහත ජස්සාල බෝලෙෆෑන් මඩමන කොට්ටම කුරිය ජෙලා අත ශාරත් ම කොමසි ගුන්ත අංග අද ස කුරිය ොන ර තන ොල ම කුරිය ොන ල මෙදර හරස් ගෙන් ස් එංගල හ මෙතරෙන් ම ගේ දිාකර ල කුරිය න ික රම ර න ොල කුරිය ො ර ොල කුරිය ොන මෙතර ඉංල හ තර ර ඉංල කුන්ත ලට ඩස නති ොල මෙස කුරිය කුරිය ොන ොල රයිස් ිකල රයි දිා මතම කුරිය ොන ල ර ර බේර සක දිමල. Argentina half terrain leafing alone Argentina 30 9 minute kulef me ar moti furtuma fa this kola kala den vijay Nicolas Tagliafico marona bola hoda medron horas ko Argentina half terrain sensa ka dimal mar kolya mehil ane fala tari mati pure dim bola fa ta Argentina half terrain me far Alvarez medron ka kas medron horas ko sensa ka dimal va dinga ha meda samen de hilla England half terrain jila bola pure dim bola bale adios marona pure lesra Martinez pure penalty kan dim bola tang kole fa ta Julian Alvarez Alves Mabra Fata Sensa Latre in the England half three Huri Kulti at Dimbola Madaman Kurian effect Mr. Romero and Fra Tarmatin Dimbola at Lemina Fernandez Fernandez at Lenal Messi Messi at Len Kuria Jihani Kurmate Kurta Natra Marjala Armating as Metre Kuria Dimbola and Kaskuria Julian Alvarez at Lava Armatin Dimbola at Lake Margaret Kurian as Penetra Kanadi Malum Diff in a close tech Vilia Fair in Tangle Fato Lisandro Martes Martes La Fatun Dimbola at Julian Alvarez Metre and Bola at Armacha Jila Hamitas England half three Gamorani Salis Prunin to play for Tamafung that in just Simeone Bola බොලගේ දෙවන පාර ඉංග්ලන්ඩ් කුළුන්තරිය බොලේ ෆැන්ඩානුත් ආජන්ටිනා කුළුන්තරිය ෆාතු ෆෞල් කරේ නැහැ දීදු කාඩ්. 40 මිනිට් කුලේ ජර්සිගේ හිෆෙටි රෙෆරි අතු ඉෂාරාත වෙනක ජර්සිගේ රෙෆරිගේ ජර්සිගේ ෆාම රෙෆරි අපර එනක ජර්සිගේ හිෆෙටි හිෆාටා ෆෝති රෙෆරිගේ වියු මෙහර අරුම්ල ෆෙන්නනි කුළුන්තරිය එනක ජර්සිගේ හිෆාටා ෆ මන්සර් නා රීඳු කාඩ් මි දෙකි ආජන්ටිනාගේ ජර්ස් නම්බර ලිසන්ඩ්‍රෝ මාටිනෙස් දෙවන රීඳු කාඩ් ෆෘතම කාඩ් දෙක ඉංග්ලන්ඩ් 40 මිනිට් කුලෙහි මෙහාර ෆෘතම ස්පෙන්ස් බෝලත් නැහැ අරිමති නවාගේ කුලමති පුරි සිමෙනාගේ නට්ටුව ආව ආජන්ටිනා හා මෙදාව හිසාබන් ක්‍රොස් තංගුල ෆහත බෙලින්ගම භාතන් ගිමා ගෙයි මෙදුන අකෑරන් බෝලත් ලාෆ් ජෝන් ස්ටෝන්ස් මෙදුන අකෑරන් සෙන්සකල් අරිමති අද්මාල් තංගුල කුරිය දින රීස් ජේම්ස් ජේම්ස් හා මෙදාස කුරිය දින බෝලා අතන අත්ලාෆ් ආජන්ටිනා කුරුන් දින මොලේ මසේ කුරි මෝගන් රෝජස් Ajutan Kuntri Mohatan, Atlan Kurim, Fernandez, Astri Tring, and Kuria from Albert Simeon, Abar Simeon, and Sabin Sambra Kuntria, Molina, Atla, Fahatu, and Kasdin Borat left, Fernandez, Simsakalman, England, half the Tangle train, Bolakunta Messi, Atan Kairu Kuntri, and Tadema Kuntri, and Tadam, and England Kuntri Borat left, Elliot Ellen Anderson, Atlan Damter, Fahatu, and Kas. Argentina Kuntri, a foul, Elliot Anderson, Kuria, England, with young Kuria for Wild, and Mitron Hurasco, Vatican, Millingham Borat, Tagamitas, and Karibu, the Kuntri, Argentina, the Kuntri, and Tair number Kuntri, Christian Romero Borat left. At the Fatu and team, a team against Kurtek and Mabu, the Fatu area don't cry to Kurtek and the area three goals to keeper, Argentina keeper Martinez at Laf Korea, Amidini, Lisandro Martinez, an area Baron Korea Dimbola Christian Romero, at Latin Korea Dimbola, Medaz and Kurtek, the back of Fatu, Gila Tangle Fatum Dimbola, area three or Kurtri at La and Fratamati, Lisandro Martinez, DV, Diria Karihur Kurtri, Fernandez, Fernandez Bola at Lemon Korea Gila, Armati Korea Dimbola, Atlan Korea, Mianani, Molina, Atlan, Medron Kari, Gila, Medron Kari, as Medron Korea Dimbola, Abara Simeone, Barbara. Mark Gahig and Natta Simona, Animati Roga Karim Penes, Naga, Debeto Masakuranetan, Simona Tambora Bear. Hello, Limot, England Penetry Adimalo, England, the Sal is teammate for Tamafu Kulefa and Adim J. England again. Eli Bora, Armatino Gakari, Spence, Atlanta Mulfat, and Elliot Anderson. Fatum Dimbor, Penetry Akari, Gahi, Area 3 Fatum Keeper, Penetry 3. John Stones, Abu Timon, Edge, and Fratamatinica Stones, Dimbor, Penetry Abbey, and Nicoman Bolivar, and Marmon Korean, as half Gaganaka, Betting and Sabon at 3 Gilaf. Since I got carried across the building, a man back with Fahat Dimbor, Atlanta Korean, and Infar, Elliot Anderson. And Spencer, Arimati. Jed Spencer attack with Dimbola and Abara Kuruntri, Jude, they must agree Jude Bellingham and Kari, the Kuruntri, Diff Alvarez, Diff Alvarez, Bergoli, Argentina, Sensa Caldimalo, England Gelu, Medano Kari, Medano Mati, Armati Magehi, Fatha Dimbola and Katlaf Korean, Anderson, Elliot Anderson, Takuri, Fonoali, Matipati Korean as Penetry Academa, Reese, James Bole, Masakur, and Famati Mabra, Barra, Bolber, Lumaka Penetry Academa, Argentina after and Argentina Gelu, Elam Mitten and Nicholas Tegliafico. Argentina gelu, ini salis 17 meter kulai, salis 5 meter kulo hamangan mihat. Orang Argentina gelu, Elliot Anderson at dah, mungkin Bellingham, Bellingham penalty kan boleh fendah menteriaga. Hari dia Argentina kurun teri hari ni, betul ni boleh lebar ini Argentina kurun teri boleh tengah kuriya dimbol half ni, mending hari sama tengah kuriya mending ni listen dramatik, fahatun penalty akari. Nicholas Tagliafico at last, hari mesti 3 minit itu terus kurun mihar kuriya mending ni. Evans kalau kalau ni nuju England kurun tering boleh fan dia jeli waktu kari di England kurun tering ini cina kurun tertata dalam tering memang Harry Kane atlet kurir phone apa anjir cina kurun tertata ni kes menit tering atlet fi Declan Rice atlet mana fakir kurun tering Reece James James tu jasa sensa kari fato Rice Rice mana fakir terima tering dimulat atlet Stones atlet mana fakir terima tering kurir phone apa Spence control kurun Jet Spence kurun tering abis Simeone kan atlet apa hatun gayi ya Mark gayi control kalau mana mana kurir half meeting hai sabung anjir cina half tering as Maruji Langura Gari or Kurunti Elliot and Midden Harry Kane, Ken Mutter and Korean declare Rice, Rice Korea Jilla Penetry Academa Korea, Reese James at Dimbola, Atlanta, Father Jill and Kari Alvarez Aburanga, Natua Fadjal Matrogari, Father Nasangle Father Dimbola Faro, England Kurunti, Korea Fonval, Yakari, Kurunti, Julian Alvarez Gari, Jeff Bear, England, Gelum and Havedasamo, Argentina, after Reese James said James Fatum, Anderson, Anderson, Argentina, after and was in Sakhana Fratan Matrogari, Kurunti, Dime Gay. Enam kes Anderson senjata kuala di mal, mana orang boleh fakir jila terus ini frolal di bola DV declare lagi safla, mereka berpenat kerana di mal mana kena ini James Rees James Fahatung enam DV dan kerana Rice Rice kuala penat kerana di bola atlet kuri DV itu orang Morgan Rogers tanggul Fahatung di bola half ke mereka ngah esam orang tanya mana kuri ini ini Stone atlet mana aja cina half Rees James hari mati orang kerana di bola center kerana kontrol kerana Morgan Rogers ini kuri mati berti number kuri ini Nicholas kerana tua Fahatung DV dan kerana Rees James sama mereka esam aja cina half terus England keeper fia Wahuriha kurun teri mewut metbi. Itu rogot timur teri. Dua minit kulaif. Baik kula fahat dimbola England half teri. Metre huri keeper. Keeper kuriya dif senca kat teri England half teri huri Elliot Anderson. Anderson matmat kuriya phone wal bal. Tiri tiri ngat kuriya dia kari kotor kuli. England kurun teri. Nam wetuni offset wahuri us. Offset hisab. Argentina half teri kuriya phone wal. Midani Leonardo Perez. Leonardo Perez kuriya phone wal. Metre kah matuk bola bawa. Emm minute dem fortama half kulu ni memang mesti itu rogo tu 3 minute mesti leave agak teren 2 minute kulu leave. මෙතුරුකයා කෑරින් බොලත් නෑ නිකුලස් ටෙක්ලි අෆිකෝ ලකුල සහත මෙදිනි හ පෙතිෙන් හ සම කරිය තිබො ලිසන්දරෝ මාටනෙස් අනික ටෙක්ල ිකෝයි හෙරිකේන් ජස්සාලි එලියට් එන්ඩර්සන් එන්ඩර්සන් මාර්ක් ගේහිය ගේහි බෝලත් දැන් කුරියන් ස්පෙන්ස් පෙටි කනා දිමාල් දිම්බොල කොන්ට්‍රෝල් කළා නගා දෙවෙත් මොන පෙනටි අදිමාල් වාස් නගා දිම්බොල මා බොඩ මතමතින් එදී ගොත කොස් බේර් වී ගෝල් කරමතින් ෆුර්තමාව්ගේ කුළුම් වෙස් නිමිගෙන් මිසාබ් මිදී ෆුර්තමාව් කුළුම් නිමිගෙන් දියර් එවස් කොල කල්ලන්නේ නුජේ මිදී ගුළුමුගේ බලයාලයාර 26% ආජෙන්ටීනා ඉංගලන්ඩ 31% පාස්තක බෑර ආජෙන්ටීනා බයි දවිස්ත සාලිස් පහේ දවිස්ත ෆස් පස් ඉංගලන්ඩ අරු මේසාබ රමිස්
2: ශකර ඔමන දෙම නිමග මිදියස් කෝනර කයක දෙත්ත හන්නම රෙරි බුණන ගඩිජි පොතිම කෝනර ලිබේ කන්න තෙකු මේකසන් ගත බර ෝර්ගද මෙච වඩගොත ෆෝර්ගදය කියන කොළුන්තෙරන්න තංකොල ෝර්ගද කො මන එබ කොන බේක දෙ කොමසරක ආජටින කොළුන්තරින් රෙෆ්‍රීකාරිය ගොස්වර රෙප්‍රීය බුදී කර හ ගොතක සවමන ෙනගේ බද මහන් තංකොල වර්ගදක ගොතක මල ගත බ නොස්තක හො රෙෆ්‍රිය මා බොඩ එමිහු පිල් කොරාකම අදක වෙජ්ජයම ක්ගෙන් ගොස් වෙන අනහතු කොරාකම වෙස්ද කොමකස් මිකාද රිහකම වෙස් ඕල්මෙන්න මිකාද මෙච්චගේ තෙරේග ෆෙනිගෙන් දාන අනිකුත බෑලර් ඕල්මෙන්න මි ෆෙනිගෙන් දියේ රංගල් ෂොටෙන් හැම වෙස් බයක මි ගෝල් තෙරිය ෆොන් වාල් දේ නෝනිය ගෝල අමාසුක ෆොන් වාල් දේ ෆකාස් නෙග මි ඕල්මෙන්න මි ෆාහ කරේ ගොතක මි මෙච්චගේ තෙරේග වෙස් කොළුන් තෙරිය ක මිකාද වෙස් කම කරේ ෆකන ආද මෙරේ කි දෙන් හැම වර ෆෝර්ගද මෙච්චක වෙගෙන් දාන එගේ තෝ රාජ්‍යගස් මි ආජෙන්ටීනා කොළේති වරක් ගින අද දෙග මිහ වරක් ගින තන්තන එහම එවවගෙන් බෙ මෙච්ච ಫುಟ್ಬಾಲ್ ದಂಡ ಬಾದರ್ಕಮ ತೆರೆ ಹಸದಾಗಿ ಅಲಿಫಾನ್ ರೋವಿ ನಾರ್ಸ್ ಅಡ್ಡಿ ದೇವನಹರು ಇಂಗ್ರೇಸ್ ಬಡವಜರ್ ಅರ್ಜೆಂಟೀನಾ ಎದೆ ಕೊಳ ಫೆಷ ಮಸೂರ್ ಫೋಕ್ಲೆಂಡ್ ಹಂಗುರಾಮಿ ಆಹಿದಿಂಗೆ ಐ ದೆಂಗ್ ಎಮ್ಮೆ ಫೋರ್ ಗದಕೊ ಅಳುಮೆನ್ ಅಡಿವೆಗೆ ದಿಯ ಖಬರೆ ಗೊತ ಮಿ ಫಾಹ ಕೊಲ್ಲವೆ ಎಂಗೆ ತೊ ಮಿ ಉದಾಸ್ ಗಂಡ ಫಹು ಮಿದಬ್ಯಾಮಿ ಹಂಗ್ ಎಮ್ಮೆ ಫರ್ತ ಬದಲುಕ ನಾರ್ಸ್ ಅಡ್ಡಿ ಹೈಗ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮೆಚುಗ ಇಂಗ್ರೇಸ್ ಬದಲುಕುರ ಡಿಯೆಗ್ಗೊ ಮರುಣ ಜಿ ಗೋಲ್ ತೆನೆ ಎಗ್ ಗೋಲ್ ಜಿ ಅದುಂಕ ಮಿ ಹಮ ವರಗ್ ಗಿನ ಫಹರ ಅಳುಮೆನ್ನ ದಕ್ಕಾಲಾಫಮ ಫೆನೆ ಫ ಏರುಗ ಯಜಮಾನುಗ ಮಿ ಹುರಿಹ ಕಮೆ ನೋವೇನುಂತ ಎಮ್ಮಿ ಮರಡೋಣ ಆರ ಜಿಹೀರು ಬೊಲುನ್ ಜಿಹಿಕಮ ಏರು ನಿಮ್ಮ ಮೊಳ ಮೆಚ್ಚು ನಿಮ್ಮದಿಂದ ತರ್ಗಸ್ ದೀನಿ ಇಂಫತ್ತಿ ಏನು ನೋಡಮ ಮೀತಿ ಅಂಬ್ರ ಅಣ್ಣ ಕಾಲ ಹೆಚ್ಚಿ ಮೀ ಉಂಡ ನಿಂಗೆ ತೊ ಮೀ ಕಾಲ ಆರ್ಥಿಕ ಅಡ್ಡಿ ಹಾವಣ ಅವರು ಮಿಕಂತ ವೇಗಂದಿ ಮೀ ಮೆಚ್ಚಿಗೆ ಇಂಗ್ರೇಸ್ ಬಲಿಕೋಣ ಡಿಯೋಣ ಡಿಯೋ ಮರಡೋಣ ಜಿಹಿ ಗೋಲುತ್ತೇನೆ ಗೋಲ್ ದಿಂಗ ಮತುಂಕಮ ಮೀ ಫಹಂ ಫೆನ್ನಂಗೆ ಬೋಯ್ ಫಸ್ಟ್ ಕೊಡುತ್ತೇರಿನ ಕೀಪರ್ ಅವ್ವೆಸ್ ಫುರ್ಸತ್ ನೋದಿ ಅತುಂಜಿ ಗೋಲ್ ವೇಗಂದಿ ಹುಸ್ವಿ ಗರಣುಗೆ ಎಮ್ಮೆ ಮೊಳು ಗೋಲೇ ಗೊತ್ತ ಅವಳಮೆನ ಫಹ ವೇಗ ಗೊತ್ತೆ ಕೀಪರ್ ಅವ್ವೆಸ್ ಫುರ್ಸತ್ ನೋದಿ ಅತುಂಜಿ ಮೀ ಗೋಲ್ ವೇಗಂದಿ ಅವಳಮೆನ ವರ ಗಿನ ಬಯಗ್ ಲಲುಗ ಫಹಂ ಇಂಗೆ ತೊ ಹೆಚ್ಚಿ ರಿಪ್ಲೇ ಫಹಂ ಬಲಾದರ್ ಫೆನ್ಗೆಂದಿ ಎಮ್ಮ ಬಣ ಬಹುಸ್ ರೆಫ್ರಿ ಅವ್ವೆಸ್ ಮರಡೋಣ ಮೀ ಗೋಲ್ ಅತುಂ ಜೆಹಿಕ ಯಗೀನ್ ವಿ ಎತ್ತಂಗ್ ಅಹರೆ ಫಹಂ ಏನ ಇಸ್ವೆ ಎವಾಹಕ ತೆದ ಕಿಯಾ ದಿನ ಕಮನೆ ಮೆಚ್ಚುಗ ಅರ್ಜೆಂಟೀನಾ ಲ್ಯಾಗಂತಿ ಬಿ ಗದನು ಜರ್ಸಿ ಅದಿ ಮೀ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗ ಇಂಗ್ರೇಸ್ ನಿಂಗೆ ಮಚ್ಚ ಎಮಿಹಂ ಕದವಗೆ ಫುರತಂ ಫಹರು ಕಮ ಅವಳ ಮೆನ್ನ ಫಾಹ ಕೊಲ್ಲೆ ಇಂಗತ ಮಿಹಿರಿ ದೆಂಗ್ ಅರ್ಜೆಂಟೀನಾಗೆ ಕುಲ್ತಕ ಹುರಿ ಹಚ್ಚಕ ಯಾಕಿ ಅವಳ ಮೆಂಗೆ ಎನಲಿಸ್ಟುಂಗೆ ವಾಹತ ಅವಳ ಮೆ ಅಡು ಹಾಲಾನ ಕಿಹಿನೆತ್ತೋ ಮಿ ಮೆಚ್ಚುಗೆ ಕಂತ ತದ್ದಿಯೇ ದೆಂಗ್ ಮೇ ಅಪ್ಪ ಹೋಗೋದೇ ಅದು ಅವಳು ಧನ್ಯವಾದ ನನಗೆ ತೊ ಮೇ ಅಪ್ಪ ಹೋಗ ಮೇ ನೋಡ್ತೇವೆ ಫಸ್ಟ್ ತೋರಿಸ್ದೆ ಫಸ್ಟ್ ತೋರಿಸ್ದೆ ಅಡ್ಡಿ ಹೇ ನೋದಿ ಆಶೆ ದೇಹಾಸ್ದೆ ಮೀ ಬದಲು ಕೊಫರಿ ಬೆಚ್ಚ ಮೆತ್ತ ಹೋಗಿ ಬಾ ಬಿದ್ದ ಕಾದು ನಿಂಗೆ ತೊ
3: ಮಿಳೆಣಿ ವರಂ ಹಮ ಹಮಕೋ ಮಿ ಫೆಣ್ಣಣಿ ಯಗೀಂವಾ ಕಮಕಿ ಅವಮ ಮುಬಾರಾತುಗೆ ಮಿಮೆಚಾ ಹಮೆಯಂಗ್ ಆರು ಮಿಹಾತನ ನುಫೆಣ್ಣವರುಗೆ ತಫಾತು ಕಾಂತಕ್ಕೆ ಮೆಚ್ಚುಗೆ ತೆರೆ ಫೆಣ್ಣ ಕಾಣ ಮೆಚ್ಚುಗೆ ಪ್ರೀಶೋಗ ಫಾಹಕುರಿಂಗ್ ಅಜ್ಮೀನ್ ಮಿ ದೆಟೀಮುಗೆ ಜಜ್ಬಾತು ಮಿಮೆಚುಗ ಫೆಣಿದಾಣೆ ಬಾಯ್ ಪುರತಮ ಹಾಫ ಬದಾರು ಹಮ ಯಗೀನು ಬೆಸ್ ಕೊಮ್ಮೆ ಗೊತ್ತಕಂಡ್ ನಮಸ್ ಜಜ್ಬಾತು ಫೆಣೆ
4: ಮೇ ಹಳಗೊಂಡ ಪ್ರಥಮ ಸಾಳಿ ಸಸ್ಪೆಂಡ್ ಫೆನಿಗೆಂದಿ ಬೆಲಿನ್ ಹಮ್ ಏನಗೆ ಗೊತ್ತುಗ ಮೇ ಎರ್ ರನ್ ನಗಾಲಿ ದೆನ್ ಟುಚೆಲ್ ಕಾರಿಂಗ್ ನೋ ಸ್ವೆರಿಂಗ್ ಹೇ ಮೆಚುಗೆ ಕುರಿಂಗ್ ಮೆಸಿ ಕಿಹಾವರಕ ಮಾಕುರಾನೆ ಏನಬೊಣಿ ತಿಮಣ್ಣ ತಿಯಕಾ ದೇತರೆಗೆ ಎಬ್ಬ ಸ್ವರ್ಗ ನೋಯಿಸ್ನ ಮೇ ಏಕಾಲೆ ಪ್ಲೇನ್ ಎಬ್ಬ ಸತಿ ಏಕಮಕ ಮೇ ಫೆನೋನಿ ಹಮ ಮೇ ಎಂಡರ್ಸನ್ ಹಮ ಏನ ಕಾರಿಗೆ ಹಮ ಮೆಸಿ ಕಾರಿಗೆ ಮೆಸಿ ಫ್ಯಾಬುಡುಗ ಬಹಟ್ಟ ಹೊರತೆ ಮೆಸಿ ಹಮ ಮೇ ಹಿರಿಲ್ಲಾನ ಚಾನ್ಸ್ ಎಬ್ಬಿಸ್ನುದೆ ಏಕಮಕ ಬರ ರಿಸ್ಕಿ ಗೇಮ್ ಇಂಗ್ರೇಸಿಂಗ್ ಕುಳುವಂಬಿದನಿ ಏನ ರೀದು ಕಾರ್ಡ್ ಎಬ್ಬಿಸುವುದೆ
3: ಕೋಚ್ ನಾಜಿ ಪುರತಮ ಹಾಫ್ ಅಬ್ಬದ ಪುರತಮ ಹಾಫ್ ಗದೆ ಮಿ ಸ್ಟೆಟಿಸ್ಟಿಕ್ಸ್ ಅಳಮಂಗ್ ಹಮಕಿ ಅಳೊಂಡ ಹಮ ಯಾಗಿ ಅಬ್ಬಿ ಮಿ ಅಳೊಂಡ ಹಮ ಕುರಿನ್ ತಜುರ್ಬಾ ಕುರೆ ಫೆಸೂರಿ ಸ್ಟೆಟಿಸ್ಟಿಕ್ಸ್ ಕಿ ನಜಿ ಕೋಚ್ ಎಂಬ ಸರ ಕಬ್ಬ ಅಲ್ಯಾಗಡ್ಡ ಹೆಚ್ಚೆಂಡು ನಮಸ್ ನಮಸ್ತೆ ವಸ್ತರ ಸವಣ ಆರುಗೆ ಪಾಹು ಪುರತಮ 30 ಮಿನಿಟ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಫುಟ್ಬಾಲ್ ಉಂಬಾರಾತಗೆ ಮೆಚ್ಚಗೆ ಪುರತಮ 30 ಮಿನಿಟ್ ಶೊಟೆ ನೆಹದಿ ನಿಮ್ಮಾದಿ ಪುರತಮ ಮೆಚ್ಚು ಫಿಫಾರು ವರ್ಲ್ಡ್ ಕಪ್ ಸೆಮಿ ಫೈನಲ್ ಕೇನತ್ತಫಾ ಕುರ
5: ಮೀ ಎ ಪ್ರೆಷ ಪುರತಮ ಗಮ್ಗೆ ಎ ಪ್ರೆಷ ದೆನ್ ದೇವಣ ಕಮಕಿ ಎನೆ ಮೀ ಮೆಚ ಗುಳುಂ ವಾಹಕೆ ಹುರಿ ವಾಹಕೆ ಎನ್ನ ಮೆಸ್ ಮಿ ಸ್ಟೆಟ್ಸ ಗುಳುಂ ಹುರಿ ವಾಹಕೆ ಅನ್ನು ಎನೆ ಕೇಪ್ ವಾಡಿ ಎನೆ ಟೀಮಕ ಎನೆ ಟೀಮಕ ಕೆಎಫಿ ಮ್ಯೋತಿ ಎನೆ ದುನಿಯೆಗೆ ಹತರೋಣ ಟೀಮ್ ಅರ್ಜೆಂಟೀನಾ ಮಿ ಕುಳೆನಿ ಅದಿನುದೇ ಹಮ ಬ್ಯಾ ಚಾನ್ಸ್ ಎಪ್ಪಿಸ್ ಎಮೆ ಮೀ ಮೆಚುತವ್ಗೆ ಕುಳೆ ವಟ್ಟಪಾಳಿಯ ಗೊತ ಕ್ರಿಯೇಟ್ ಕೊರಿ ಚಾನ್ಸ್ ಆಯ್ರಿ ಅಚ್ಚಕ ಬಲಾಯರು ಅರ್ಜೆಂಟೀನಾ ಮ್ಯೋತಿ ಹಮ್ಮ ವರ ಫಕ್ಕಾ ಕೊನ್ ಸೆಮಿಫೈನಲ್ ಕ ತಯ್ಯಾರ್ ಮೀ ಮೆಚುಗೆ ರಿಸಲ್ಟ್ ಅದಿ ಕೊಮ್ಮೆ ರಿಸಲ್ಟ್ ಎನ್ನು ಕುಯಿಂಗ್ ಕಮ್ಮುಗೇಸ್ ಇಂಗ್ಲೆಂಡ್ ಮುಳು ಇಕಮ್ಮುಗೇಸ್ ಅರ್ಜೆಂಟೀನಾ ಮುಳು ಇಕಮ್ಮುಗೇಸ್ ಹಿಸಾಬು ನಹದಾರೆ ಎನೆ ಟೀಮ್ ಆಕೊಂ ಕುಳೇರು ಎನೆ ಎ ಕುಳುಂ ವಟ್ಟಪಾಳಿಯ ಅಬದು ಎಸ್ ಮಿ ಟೀಮ್ ಆಕೊಂ ಕುಳೇರು ನುಕುಮೆದ ನತೀಜ ದೆಮ್ಮೆ ಮೋಹಣ್ಣ ಅಳ್ಗೊಂಡ ಅಸ್ಮಿತಾ ದೆಕ್ಕಿ ವಾಕೆ ವರಂ ಹಮ ಹಮ ಮೆಚಕೆ ಫೆನ್ನಾಣೆ ಪುರುತ್ ಹಮ್ಮ ಎಹೆಮ್ ಮೀ ಮೆಚು ಮಿ ದಿಯೇ ಬಿಸ್ ಏಯ್ ಅರ್ಜೆಂಟೀನಾಕಿ ಆದಾಯ ಟೀಮ್ ಎನ್ನು ಮೆಸಿಯಕ್ಕೆ ತಿಮ್ಮಿ ಹೋ ದೆಂಗ್ ಏನಿಯ ಮೆದು ವಿಸ್ನಾಗಿನ ದೆಮ್ಮೆ ವಿ ಕನ್ ಹಾದಿಸಾಯಕಿ ಯಾದಿನಿ ಅಜ್ಮೀನ್ ಎಮ್ಮಿಮ್ ಎ ಪ್ರಶಾಯ ಹುರಿಹ ಕಮ್ಮೆ ಇಂದ ಎನೆ ಮೆಚುಗ ಇಂಗ್ಲೆಂಡ್ ಒಕ್ಕೆ ಬ್ಯಾವರು ಬೇರುತ್ತೆರೆ ಇವು ಹಮ್ಮ ಸಪ್ಪೆಕೆ ಜಹಾನಿ ಅರ್ಜೆಂಟೀನಾ ಮಿ ಮೆಚು ಏಕ ಮೆಹನೆ ನೋಮ್ ಮೆಚು ಮಿದಾನಿಕಿ ವರಂ ಹಮ ಹಮ ಮೆಚ
3: ಬಾಂಡ್ ಮೆಚುಗ ಹಮ ಟೀಮ್ಗೆ ದೆ ಟೀಮ್ಗೆ ನಾ ಬದಲತಕ ಬಲಾರು ಮೀ ಸಿಮಿಯೋನಿಗೆ ಹಾರ್ಡ್ ವರ್ಕ್ ಸ್ಪೆನ್ಸ್ಗೆ ಸ್ಪೀಡ್ ಮೀ ಮೋಗನ್ ರೋಜರ್ಸ್ ಎತ್ತರೆ ಬದಕೆ ಕುಳೆ ಮೀ ಕುದಿ ಕುದಿ ಬೋಳ ಹೋಲ್ಡ್ ಕುರು ಮಾಮಿ ಕಂಕ ಬದ ಬದಲ್ ತಗೆ ಬೇನು ಬದಲ್ ತಗೆನ ಸಬಬು ತಗೊಂಡ್ಮೆ ನಾ ಫುರ್ದು ಹಾ ಫೆಣು
6: ಕೊಮ್ಮೆ ಸ್ವರ್ಕ ಫೆಣಿ ಹಿಂಗೆ ತ ಹೆಣ್ಣು ಮೀರೆಗೆ ಮೆಚು ಮಿದಣಿಕಿ ಎವ್ಎಸ್ ಬೇಕ ಮೆಚು ಡೊಮಿನೇಟ್ ಹೋಗಿ ಕುಳೆವೇನೆ ಫುರ್ಸತೆ ದೇಕಣ್ಣು ಅನೆ ಟೀಮ್ ಕುಳೆ ಮುಮ್ಮಿದಣಿ ವರಂಗ್ ಅವಹ ಕ್ಯಾರ್ ಕೊಲ್ಲ ತಮ್ಮ ಫೆಣಿಗೆ ಮಿದಣಿ ಮೆದು ತೆರೆ ಎವ್ಎಸ್ ಬೇಕ ಗೇಮ್ ಕಂಟ್ರೋಲ್ ಕುರಾನೆ ಫುರ್ಸತೆ
5: ಮೀ ಶೋಟು ಮೋಹನ್ಗೆ ಫೂಟ್ ಎವ್ವರು ಮತಿಂಗ್ ಎದಿ ದೆಮ್ಮೆ ಏನಾಗ ಈ ಶೋಟು ಮೀ ಎಮ್ಮೆ ಕಾರಿ ಕುರಿ
6: ಎಮ್ಮೆ ಕ್ಯಾರ್ ಕುರಿ ಬೋಳೆ ಕಿವೆಸ್ ಗೋಲ ದಿಮಾ ದೆ ಗೋಲ ದಿಮಾಲ್ ಎವ್ವೆಸ್ ಅಣಿಂಗ್ ಹಿಮ್ ಬೋಳೆ ದೆ ಟೀಮ್ ಕುರೆ ಟೀಮ್ ಕೆಸ್ ನುಜಹಿ ಹೆಣ್ಣು ತೋ ನಜಿ ಬಿದಿ ಎವರು ಅವಸ್ ಕ್ಯಾರಿ ಕುರಾಲೆ ಮೀ ಇದಿಕೊಳ್ ಟೀಮ್ ದೆ ಟೀಮ್ ಕುರವೆ ಎವ್ಎಸ್ ಟೀಮ್ ಗೆ ಕುಳು ತೆರಿಯಕ ಎ ಫುರ್ಸತ್ ನುದಿ ಕ್ಯಾರಿ ಕುರಾ ತಮ್ಮ ಮಿ ಫೆನಿಗೆ ಏಗೆ ನತೀಜಾಯ್ ಮಿಹಾ ಫೌಲ್ ಗಿನಕೋ ಹಿಂಗೆ ತೋ ಅಸ್ಮಿನ್ ಅಳಗೊಂಡ್ ಮೆಣ್ಣ ಪುರ್ತಮ ಫೆನಿಗೆ ಮಿದಿ ಮಿಹಾ ಗಿನ ಫೌಲ್ ತಕ್ಕೆ ಗದಿ ಅಳಗೊಂಡ ಕೈ ಎನ್ನು ಮೆಚ್ಚೆಗೆ ಫುರ್ತಮ ಹಾಫೆಂಗ ಫೆನಿಗೆ ದಿಯ ಹೆಣೆ ಅದು ಮಿಹಾ ಹಿಸಾಬಕ
3: ಹಿಫಾರುಗ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಬಲಾರ್ ಫೌತುರ್ ಗದದ ಹಮ ಫುದೇವರ ಕಹಮ ನಿಸ್ಮತು ಆ ಗಿನಕೋ ಆಮ ಮಿಯುಳೆನಿ ಮಿಹಾತರ ಆ ಮಿ ಫುರ್ತಮ ಹಾಫುಗ ಏಕಣಿ ನವಾರ ಫೌಲ್ದೆ ಹೈಫೌರ್ ಇಂಗ್ರೇಸಿಂಗ್ ಬಾರ ಫೌಲ್ ಅರ್ಜೆಂಟೀನಾ ಫೆಶಿ ಗೊತ್ತಂಗ್ ಹಮ ಬೋಳ ಗೆಲ್ದು ಮಾಕಿ ಫೌಲ್ ಬೋಳ ಗೆಲ್ದು ಮಾಕಿ ಫೌಲ್ ಮಿ ರಗ್ಬಿ ಮೆಚಕ್ಕೆ ಬುಣಾ ಕಾಲ ಗೊತ್ತಕ
5: ಅಜ್ಮಿನ್ ಕ್ಲೋಸ್ ಡೌನ್
3: ಪ್ರೆಷರ್ ಬಾಸ್
5: ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಸೆಮಿ ಫೈನಲ್ ಮಿ ಕುಳೆ ನಿ ಮೇ
6: ಪ್ರೆಷರ್ ಫುರ್ಸತ್ ನುದೆ ಏನು ತೋಣಾ ಜಿ ಎಫ್ಎಸ್ ಮಿ ಫುರ್ಸತ್
5: ಫುರ್ಸತ್ ನುದೆ
6: ಏಯ್ ಎಪ ಇಂಗೆ ಮಿಸಾಲ ಕ ಮೆಸ್ಸಿ ಲಿಬಿಕನ್ ಜಾಗೆ ಲಿಬಿಜಾಮು ಮೆಸ್ಸಿ ನಟ್ಟಾ ಲಾಡ ಕೆ ಮಿ ಎ ಜಾಗ ವೆಸ್ ನುದೆ ಮಸಕ್ಕೆ ಮಿ ಕುರಟ್ ಅನೆ ಕುಳು ಹ ಬೆಲಿಂಗಮ್ ವಿ ಎಸ್ ರೋಜರ್ಸ್ ವಿ ಎಸ್ ಏನ್ ಕುಳು ತರಿ ಕೆ ಫುರ್ಸತ್ ಲಿಬಿಜಾ ಇಂಗೆ ನಟ್ಟಾ ಲಾಡ ಏ ಪುರ ಕುರಿ ಕ್ಯಾರ್ ಕುರಾ ರುಗ ಫೌಲ್ ತ ಫೆನಿಗೆ ದಾಣ ಹೇಗತು ಏಕಂ ಅಳಗೊಂಡ ಫೆನಿಗೆ ಮಿ
3: ಫೋರಿ ಗದಕೋ ಫೆನುನಿ ಫೌಲ್ ತ ಕಾಕಂಗಮ ಬಲಾರ್ ಫುರ್ತಮ ಹ ಗೆ ಫೋರಿ ಗೆ ತರೆ ನಾ ಎಟೇಕ ಬಲಾರ್ ಮಾಗಿನ ಹಮಲಾತಕೆ ಎಟೇಕ ಬಲಾರ್ ಮಾ ಫೋರಿ ಗದ ಕಂತತ್ತಕೆ ಸಪೋರ್ಟರ್ ಬಲಾ ಬೇಣು ವಾಕಾಲ ಕಂತತ್ತಕೆ ನುಫೆನು ಕಮ ಗೆ ದೇಣ ಹಾ ಫಾರುನ ಗಬು ಕುರಾಣಿ ತಂಗಳ ಹ ಫೋರಿ ಗದ ಕೋ ದಾಣ ಕ ಗೋಲ್ ತಕೆ ಫೆನಿಗೆ ದಾಣ ಕ ಉಮ್ಮೀದ್ ಕುರಾಣಿ ಅದ ಮೈ ಸಾಹ ಹಂ ಕೊಡ ಬ್ರೇಕ್ ಜೆಹಿಲಾನ ಬ್ರೇಕ್ ಆಯ್ಕಿ ಗದ ಬ್ರೇಕ್ ಫೌ ದೇ ಗಾಣ ಬದ ಕುರಾಣಿ ಮಿಸ್ಕೆ ದೇಣ ಹಾ ಫಾಯ್ಕಿ
7: PSM's coverage of FIFA World Cup 2026. Main sponsor, Maldives Post Limited. Co-sponsor, Allied Insurance in partnership with STO and Maldives Ports Limited. Banking partner, Bank of Maldives. Coverage partner, Villa College, Island Perfumes, MTCC, Proxy Home, EZAP, Stelco and Nort.
8: Though I miss telephone.
9: I've been craving telephone.
10: Hey, see you to bring order.
11: Really?
10: Uh-huh.

0: මේ ගෞ එක හුරගම් වෙස් ඊටුපුරින් නිහාර පෝඩක එන
1: කාවා ටීක පොකට එන්නතන කොන්දක ෆෝනු ලනි කාවා කාවා පාස්කෝට තුන් ඉසං ඔලනි කුගෙල්ලි ජියායෝ කාවේ කනිතු දනි ෆොෂි ගෙල්ලි ජියායෝ
2: කොක්කෝ හාස්නුවේ කාවේ දනි හජ්ජන් උම්රා ප්ලෙන් නගක් කොන්කමක කාවා හාස්වාම්වි ඉතුරු මාලුමත් එලයිඩ් මොබයිල් ඇප් අදි මයි එලයිඩ් ඩොට් එම්වි
3: එලයිඩ් ආයිලාය මර්හබා
4: ದರಿಫುಲ್ಗೆ ಮುಸ್ತಕ್ಬಲಟಕ ಫಹರ್ ರಕಾಕುರಂ ಅವಹ ಫಟ್ಟವ ಮಿಹಾರು ಬಿಎಂಎಲ್ ಕಿಡ್ಸ್ ಸೇವಾ ಅಕೌಂಟೆ ಕೊಮ್ಮೆ ವಗುತಕು ಎಸ್ ಆನ್ಲೈನ್ ಕೊಂ ಹುಳುವೇಣ ದರಿಫುಳಂ ಅಶಾರಾರ್ ಫುರ್ಮೊಂ ಮಿ ಅಕೌಂಟೆ ಕುಜ್ಜೆಗೆ ಅಮಿಲ್ ಅಕೌಂಟ ಆಟೋಮೆಟಿಕ್ ಬದಲ್ವಾಣ್ ಬಿಎಂಎಲ್ ಆಯ್ಕು ಫಹರ್ ರಕಾಕುರವ
5: ಇಟ್ ಬಿಗಿನ್ಸ್ ವಿತ್ ಅ ಸ್ಪಾರ್ಕ್ A singular moment where theory becomes reality. We don't just study the world around us. We design the frameworks that move it forward. From the exact calculation to the perfect structural balance. Precision, innovation, mastery. Engineer the future.
6: At the northern end of the Maldives, a transformative new development is underway. Hooligan Yacht Marina is set to become a world-class regional hub for yachts and recreational vessels by taking full advantage of its strategic location on a vital maritime route. MPL invites interested operators and developers to join us. The future begins here.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ඊරානුගේ රශ්මි ෆරාතකන් අස්කරියන් එබ්බාරුන්ත දේගොතෙ කමුගාදී එෆරාතවගේ එදුමකී ඊරානු රයිතුන්ගේ එදුමකී වස්මී ඇමරිකා අදදුව නුදී ඊරානුම් බේනුම්වා මක්සතු ග කඩුගේ සරහදදුග හසුව කුරුම් කමුගා ඒනාවේ බයන් කොර වාා හොර්මෝස් කන්ඩෝලියකි මීග කුරින් එවෙස් ගොතකම් එතනුගේ දැතුන් පත්වර බුරුවවාරාදිින් ගොස්සවා තනෙන් නූ කමශා එහෙන් නමයිස් මිකංකම් වගෙන් ගොස්ව මියනී ඇමරිකාගේ සවපුන් කමග ඒනාවේ බයන් කොරබ්වාා මියද වෙස් ඇමෙරිකායින් ඊරාන් ඊරානු ඊරාන දෙෆරාතුක දෙමෙතුක නිම්මාහ්වා නිම්මුන්තකා ඛිලාෆා මොගොස් එමෙ ෆහුන් හොර්මෝස් කණ්ඩෝලීගේ බාරුග බේනුන් කොග්ගෙන් හොර්මෝස් කණ්ඩෝලි බන්දු කොල්ල මිකුරා මසෙකතකී මී එකම් වෙස් නුකුරවේන එකම එකමගේ එනාවේ භයංකුර බාෆදෙන් ඉගිවඩන්නවාන අක්‍රමිනියා එකත භයංකුර වීරුග ඇමෙරිකායින් මිහාරු ඉවදාන් කොෆමියති හොර්මෝස් කණ්ඩෝලීග මිහාරු ඇමෙරිකායින් බේනුම් වාෆදා බ්ලෝකේඩෙන් අලාෆ වාන එකමගේ අමාස් කුරවිගෙන් දැනී ඊරානුන් ෆොරාගෙන් අන්න අද ඊරාන දතුරකුරා බෝට්තක කමශා එහෙන්කමුන් ඊරානුගේ බන්දරතන් හිසවර කුරවිගෙන් දාන එකමුග ඇමරිකා ඇග්‍රැස් ඩොනල්ඩ් ට්‍රම්ප් මිහාරමියති විදාළු එෆා දැන් මිකමුග කංකම් වෙගෙන් දානේ ගොතකී හොර්මෝස් කණ්ඩෝලීගේ මස්සලයාගේ ඊරානු මස්මියති දිගු දෙමිගෙන් දාපද බොඩු හංගුරාම එක්කුරන් තයාර වෙගෙන් කමග වාතීවේ දෙෆරාතුගේ දෙමෙදුග මිසහද්දුග මිහිංගා කුරි මැතුන් තවගේ තෙරෙන් කං හිංගානේ ගොතේ එංගිගෙන් දානී එතකෙ දුවස් පහුන්කම් වෙස් එංගෙන් එබදේ කුල්ලියක මිකමුග තෙරේක නතීජා නුකුන්නානේ ගොතේ වෙස් ෆරාතක බයංකො අදි බුණ නේගේ ඒරුග මිකමුග දෙෆරාතුම වෙස් වරක් දිගු දෙමිගෙන් දාපද හමලාතක තයාර වමුගේ බදාකමුග ފަހަ ކުރެވިގެން ގޮސް ފަ މ ޮތީ
3: ನಾಸಿ ದೆಮತಿ ಪಹ ಕುರೆ ಎಮ್ಮೋಯೋ ಗೆ ವಾಹ ಮಿ ಅಮೆರಿಕಾ ಇರಾನ ದೆಮ ದು ಸೋಹ ಗಾಯಂ ಕುರುಮು ಗೆ ಮಸಕ್ಕ ಕುರುಮ ಎಮ್ಮೋಯೋ ಗೆ ಸೋಯ್ಕೊ ಎನ್ನವೆಸ್ ಮಿಹಾರು ಅಮೆರಿಕಾ ಗೆ ರೈಸ್ ಮಿಯೋನಿ ಎ ಎಮ್ಮೋಯೋ ವಾಲವ ಇರಾನು ಎಮಸ್ ಎಮ್ಮೋಯೋ ವಾಲ ಬಾಫ್ ದೆ ಇರಾನು ಮಿಹಾರು ಮಿಯೋನಿ ಎಮಸ್ಸಲ ಅಲಿಫ್ ತಾಲ ಹು ಶಾಳಾಫ ಇರಾನು ಗೆ ಮಾಯಗಣ ನುಕುತಾ ತೆ ಕೊ ಬಾತೋ ಅಲಿಫ್ ತಾಲ ಮಿ ಮಸ್ಸಲ ಹು ಶಾಳಮು ಗ
2: ඊරාන් ගුසනාත මෙහාර මෙති ඇමරිකායින් එම්ඔයු වාදා ඊරාන අධිකලහ ගුරාන් ෆ්‍රි මස්ල මෙහාර අලිෆ් දාලුගේ සලාමති මජ්ලිසෙන් හුෂාලා මිකමුගා ඊරානුන් අලිෆ් දාලුගේ සලාමති මජ්ලිස කනරු වාහුන වාදායි දායිමි මන්දු අමීර් සෛද් ඉරවණි එනා ලිව් සිටියේ සිටි ඇඩ්‍රස් කරේ ෆවණි අලිබ්දාල්ග සෙකටරි සෙකටරි ජනල් එන්ටෝනිය ගුට්‍රස් ෂා අදී සලාමති මජ්ලිස්ගේ රයිස කමග වායරුගේ සිටීග වරත් අක්ෂිලකුන් එන භයංකර වාහුවේ මිහාරු හුර්මෝස් කණ්ඩෝලීගේ මස්සලයාගේ ඇමරිකන් අමල් කොෆ වනීමී වර බොඩ කයිරු ගානුනී ගොතකක් කමග එහෙන්කමුන් එම්මෝයු වාල්මකී මී ඇමරිකයින් කොෆවා වර බොඩ කොෂෙක් කමශා මිපද කංකන් හිංගෑගෙන් හංගුරාම කුරුන් කුරියන් නෙරුම් මී කුරමුන් ගෙන්දා කමෙක් කමග වාතීවේ අලිබ්දා චාටරුගේ ෆන්සස් එවන මාධ්‍ය හවාද දෙව්වා ඒන ඒවාකතන් එකතක් ගෙන්නවා වනී ඒ කොම්ම ගවමකී වෙස් ඒයි ඒ ගවමගේ මිනිවංකමා සයාදතන් උනිකන් අන්න ගොතා එහෙන් බේරුගේ භාරතකුන් අමල් කුරවෙන් ජිහෙන ගවමෙන් නූකමග වාතීවේ එමසල ඊරානු පරාතුම් මෙහාරමයති අලිදාලා බරරගලන් හුෂාලා පදෙම්මිකමග අමිරිසේ දීරවානී ඒ නවස් අධිවෙස් මිය බයි කංකම් වේ පාහ කොරවාාෆයි එම්මෝ යුග සය කුරවිගේ මිදියයි දෙෆරාතුම් වෙස් අමල් කුරන් එබ්බස්වේ වරගෙන නුක්තාතකගේ මච්චන් එහෙන්කමුන් සාද නුක්තා හිමිනිගෙන්වා එම්මෝ යුග හිමිනේ ෆස්වන මාද්දා මි බයන් කුරණී ඇමෙරිකායා ඊරාන දෙමෙදු හොර්මෝස් කණ්ඩෝලීගේ මස්සලයාග ෆස්තලොස්

0: Como aquí post-traumatic stress disorder thing aquí dimawa accident ta kon hadisa ta kon dibe aniya ta kon tumi hosha heli ege ane podo me sabun be geldon ta ka and me disorder ka doctor fa kor bi e sabun kor mati wa disorder ke de kene tumi ga bar kina watar ta ke hore to me ge
1: yar post-traumatic stress disorder ga hunda ni severity inge to ek mane ki kuda mimwara ka bodu mimwara ka wara boda inge to ehma ei argument na fere e post ei ek khame ek mi e disorder ga nama ki eke ege miweni ekuma ko misal kaun me bone faana post-traumatic stress disorder secondary to bullying bullying ga vidigen sorry post-traumatic stress disorder eke geveshiania nuniya mi dari fule niyavi nuni eka e dimavi halata ලාෆා දෙවණේ සාමුන් බේස් නගංජේ හාලතුග සිවියරිටි හුරියා මානේ කි මසල හුරි වර බොඩක්කම වඤ්ඤා ආල්ගොන් මෙන තෙරපින් එකනි නුසු දෙනඤා හම බේස් නංගවන් ජෙහෙනි බේස් නංගවන් බයි මිහුගේ ඉංගුලෙන් බේස් නුකාන් උලේ මිහු හෙගොතක සෙහෙන් නොහද්දවා සයිකියාට්‍රිස්ට් කු බේස් දෙවවක් කම වඤ්ඤා හම බේස් නෙංගමු මිග බුද්ධිවරි ගොතකින් එත දෙන් හම තෙරපි හුරේ ට්‍රෝමා ය දේ වකි වත්තරෙග්ගේ හම ස්පෙસિෆික් තෙරපි තන් හුරේ එහෙම මිසාලක යරුන් මි කියනි EMDR නෝනියා ඉගත සීබී ටීගේ කි වත්තරත එකි කහල් තෙරපි බහුරේ එහෙම සොමැටික් තෙරපිස් එහෙම ආර්ගොන්මෙන් කාර්යයන් හැම ආම ඒ ඇසෙස්මන්ට් හදාෆ ඒ ඒ උදගු කුරු විහාලත එවා තක්ලිෆ්තන් එවා ඒ එවා ලිබේ වේන්ත නත්තාලු වට්ටක හඳානු
0: මි බර මි ඇටේක කමෙත් මෙ එකනි උල වේන තෝ මියයි කීක
1: සිවියර් ඒ උදගු වා දරජේ අනු මෙන් බලන් ජෙහෙනි එබෑ මීහුම් මි උදගුලා එක්කන් එබ උලේ ඉගේ તો මුලි හයයන් එක්කෝ ගෙබ හේද කුර එ නමස් තදා වේනුග ඒනගේ එකල දුනියේගේ උලේ
0: බයිෆර් මෙහන් හඳාන් නොවේ නැතේ ගොයිපස් වේන නුනි බයිෆර් කුල්ලි කුල්දෙන් එ හඳාන් තන් ආවීම මිවර එක් එයා බුලේ ගොතුම් මි ඒනගේ මි හරකත නොතියා ගුලේ ගොතුම් අමල්ත කුර වේකා කන්ත බස් වේන
1: අද ඒකනි
0: උලමකේ
1: ඒකනි උලමකේ චැලෙන්ජින් කමේ ඉගේ તો ඒකනි උලමකේ චැලෙන්ජින් කමේ එහෙන් නමස් කොම්මේ PTSD patient එකේ ඒකනි නුලෙ වෙන මිහන් නොහම උලෙ වෙන ඉගේ તો එහෙන් නමස් මිසාලක ඒ කුරේ ෆුරි تجربہ مثال کا میک PTSD دینے گتی دینے گن ونو گتی کی دنیا گ ایکل ویتنام انگریسی فنگوس کے ہنگورام کوف ایمی ہن امورا امریکہ دیوم فوگ وے سنگورام نیوم فوگ وے ایمی ہن میتان ادیس میتی ہنگورام گ حالت گ بڈی فن نونی چی فن میدانی جہ ایم اے نیمونو فہم وے ایمون میحساس کرے ونے ایم شیل شاک سنڈروم ایم نونی PTSD می ہارو گ گتو وے ایم ایکل می انے والی کو مثال کا حملا دی بھی فہری کچے فہون اے نے ہندا وے گ ایکل والی فن نونی بیرو گن فن نونی ವಾಳಿ ಬೇನು ಕೊಲ್ಲಬೇ ಏಯ್ ವರ ಸಿವಿಯ ಕೇಸಸ್ ಏಯ್ ವರ ಮದು ಫೆನ್ನ ಕೇಸಸ್
0: ಮೇರೆ ಏಕನ್ನೆ ಏಕನೆ ಉಳು ಮೇಳಗುನ ಮಿದನೆ ಏಕನ್ ಏಕನೆ ಹಾಲತಾಗೆ ಮಿಹೆ ಗೆಹೆತರೆ ಕಂಬದ ಬೇನು ವುಮೆನ್ನ ಏಕಮಕು ವಕಿನ್ ಏನೆಯ ಮಿಹೆ ವಕಿ ತನಕ್ಕೆ ಏಕನೆ ಮಾ ಏಕನೆ ಉಳು
1: ಏಯ್ ಬುದ್ಧಿವೇರಿ ಗೊತೆ ನೂನ್ ಏಕನೆ ಮಾ ಏಕನೆ ಸೀದಾ ಉಳು ಏಗೆ ಬದಲುಗ ಹಮ ಅಳಗುನ್ ಮಿಹುನ್ನ ಏಹೆ ಮಿಹುಂಗೆ ಹೀತರಿಕ ದೆತ್ತ